0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල සියත හෙඩ්ලයින් රිවියු
1: මහර බන්ධනාකාරය ආශ්‍රිත ප්‍රදේශ කිහිපයක ඇඳිරි නීතිය තවදුරටත් නොසන්සුන්තාවෙන් බ්‍රැඳවිය කුමාරුට තවත් 6 දිනක් රෝහලේ ගැටුම් නිරීක්ෂණයට ගුවන් යානයක් යොදවයි රත්මලාන වෙඩි තැබීමට හේතු මත්කුඩු ආරවුලක් දැයි සැක අමරිකාවට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට ඉරානයේ සූදානම්
0: වැඩි විස්තර උදෑසන 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්නේ

0: සිතුවෙලි යහපත් නම් ජීවිතයත් සුවපත්.
1: මිනිස්සුන්ගේ අකුසල් බලවත් වෙන්න බලවත් වෙන්න ලෙඩ රෝග වර්ධනය වෙනවා. වේගෙන් මිනිස්සු ලෙඩ රෝග වලට ගොදුරු වෙනවා. ආයුෂයෙන් පිරිහෙනවා.
0: දහමට අප්‍රමාදී නොවුනොත් නිවනට ප්‍රමාද වෙන්නත් පුළුවන්.
1: තමාගේ වසඟේ පවත්තන්න බැරි ලෝකෙක මෙසේ වේවා මෙසේ නොවේවා කියලා මට ඕන විදිහට මේ ලෝකෙ පවත්තන්න පුළුවන්කමක් නැහැ. අන්නේ කාරණේ හොඳින් තේරුම් අරගෙන අප්‍රමාදීව ධර්මයේ තුල පිහිටන්න දක්ෂ වෙන්න.
0: සසර ගමනක අවසන නිවන හොයාගන්න අද උදැස්සන හතට සිය තහන්න.
2: සියත බණ මඩුව.
0: මෙවර දේශකයාණෝ පූජ්‍ය ගලිකමුවේ ඥානදීප ස්වාමින් වහන්සේ.
3: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
4: වැඩබැරි ඇමති මණ්ඩලයක් ඒ රට දිනෙන් දින පරිහානිය කරාගෙන
5: 11,34,000 නඩු ගොඩ ගැහිලා තියෙනවා.
6: අධිකරණයේ ස්වාධීනත්වයට බරපතල ගැටලු සාගත තත්ත්වයක් පත් වෙනවා.
7: බලපෑම් කිරීමේ සංස්කෘතිය තියෙන විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් ළඟ
8: වගන්ති සංශෝධනය කරනවා නම් ජනමත විචාරණයක් අවශ්‍යයි.
9: පෞද්ගලික අභිලාෂයන් වලට තමයි නීතිය නැව්වේ, නීතිය වෙනස් කරේ.
3: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
10: රජේ ණය දෙන්නේ රජේ ප්‍රකාශ කළා දින මිලට පිටින්.
11: අවංක මේ රට ගැන හැඟීමක් එන ජනතාවට සතුටුදායක පුවක් තමයි කියලා මම හිතනවා. මේ කාරණා
12: ආණ්ඩුව ඉදින් හැමෝම තරහ කරගෙන ඉස්සරහට යන ගමනක් තමයි පේන්නේ.
3: සෑම දිනකම උදෑසන 6යි 30, දහවල් 12, සවස 6, සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
13: මිනිස්සුන් වහලක් ලෙස කලරම් ලොව වැජබෙනා කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරස් තමයි.
0: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහපාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076-8233-444. සීතා හදවත් දිනු හිතවත්කම.
14: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718-492-492 0718-312-477. Global University Partners, නම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.
15: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance Free Help.
16: සමහරු එන්නේ සද්ද අහලා.
17: තව සමහරු එන්නේ සුවඳට.
16: තවත් සමහරු එන්නේ අලුත් දේවල් හොයාගෙන.
17: ඒ ඔක්කොම එක්ක ෆන් එකක් ගන්න ඕනේ නම් Down South එන්න ඕනේ. Down South එන්න ඕනේ.
18: Gol International Expo 2026.
19: Motor Show,
20: Lifestyle Expo,
19: Construction Expo,
20: Industrial Expo එක ඇතිවෙන්න සතුටු වෙන්න.
19: අගෝස්තු 14-15 උදේ 10 සිට රෑ 10 දක්වා ගල් සමනල ක්‍රීඩාංගණයේදී.
20: බිස්නස් කරනවද, ඉන්වෙස්ට් කරනවද, නැත්නම් ෆැමිලි එකත් එක්ක එන්ජොයි කරනවද? Gol International Expo 2026.
21: මාධ්‍ය අනුග්‍රහය සියත ටීවී, සියත ෆිල්ම් සමගින් කිස් FM.
22: අම්මේ, මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ. නෑ නෑ, මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
23: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
24: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරමනවා.
25: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව.
26: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714-151-151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලට සියත FM අහන්න.
27: සියත පොකට් මනි අනුග්‍රහය.
28: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13:19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
29: සියත ටෙලි දෙපැය. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
30: ඔය ඉන්නේ 10 වෙනි ඔලමුලනේ. එයාගේ තාත්තා 9 වෙනි.
31: එක වගේ 7ක් ඉන්න විකාර රූපී ලෝකේ 7න් එකක් වුණු පුදුම

0: නිලබල කරේති ඔලමොල පුරේ
1: සඳදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7ට සියත ටීවී තුලින්.
2: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිව

0: දැන් වෙලා උදේ 6යි විනාඩි 31යි.
1: ලොව පුරා සැරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘත්ති. සියත ප්‍රවෘත්ති සිරස්තල.
2: මහර බන්ධනාකාරය ආශ්‍රිත ප්‍රදේශ කිහිපයක ඇඳිරි නීතිය තවදුරටත්. නොසන්සුන්තාවෙන් රැදවියකු මරුට තවත් 6 දෙනෙක් රෝහලේ. ගැටුම් නිරීක්ෂණයට ගුවන් යානයක් යොදවයි. හිටපු පොලිස්පති පූජත්ගෙන් අභියාචනයක්. ඇමරිකාවට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට ඉරානය සූදානම්.
1: දේශීය සියත. Local news on සියත. අනුග්‍රහය.
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
4: David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Maduli Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Amatanna 011178866
2: ග්‍රාගම පොලිස් බල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි වසම් තුනකට පැනූ පොලිස් ඇඳිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මකයි. මහර බන්ධනාකාරය ආශ්‍රිත 246 කැන්දලියද්ද පාළුව බටහිර 246 සී කැන්දලියද්ද පාළුව උතුර සහ 181 ජී දඹුව යන ග්‍රාම සේවා වසම් සඳහා නැවත දැනුම් දෙනතුරු ඇඳිරි නීතිය පනවනු ලැබුවා. මහර බන්ධනාකාරී ඒ පසුර ඇති නොසන්සුන්තාවයත් සමග රැඳවියන්ගේ ඥාතීන් බන්ධනාකාර ආශ්‍රිත ප්‍රදේශයට රැස්වී කලාකාරී ලෙස හැසිරීම මෙම තත්ත්වයට හේතු වුණා. රැඳවියන් පිරිසක් බන්ධනාකාරයේ බහලය මත නැග කලාකාරී ලෙස හැසිරීමත් සමග මෙම නොසන්සුන්තාවය ඇති වුණා. එහිදී රැඳවියන් පිරිසක් විසින් බන්ධනාකාරී අධිකාරීවරයාගේ කාර්යාලය ඇතුළු අංශ කිහිපයකට හානි සිදු කර තිබුණේ ගිනි තැබීම් සිදු කරමින්. බන්ධනාකාරය තුළ ඉදිකරමින් පවතින තාපයක් බිඳ රැදවියන් පිරිසක් පලා යාමටද උත්සාහ දරා තිබුණා. ගැටුම්කාරී තත්ත්වයෙන් රැදවියන් 7 දෙනෙකු තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් අය කුමිය ගියා. අනෙක් රැදවියන් 6 දෙනා තවදුරටත් ප්‍රතිකාර ලබන්නේ රාගම රෝහලේ. තත්ත්වේ පාලනය සඳහා බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් ඇතුළු නිලධාරීන් පිරිසක් මහර බන්ධනාකාරය වෙත ඊයේ පසුරුවේදී යොමු කළ බවයි අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කර සඳහන් කළේ. බන්ධනාකාරීන් පිටත ආරක්ෂාව සඳහා පොලිස් විශේෂකාර බලකාය සහ යුද හමුදාව කැඳවනු ලැබුවා. බන්ධනාගාරය තුළ පවතින තත්ත්ව නිරීක්ෂණය සඳහා බෙල් 412 ගුවන් යානයක් හා ඩ්‍රෝන් යානයක් ද යෙදවූ බවයි ගුවන් හමුදාව සඳහන් කළේ. බන්ධනාකාර මාධ්‍ය ප්‍රකාශක එසේ ගජනායක පැවසුවේ මේ වන විට මහර බන්ධනාගාරය ඇති වූ තත්ත්වය පාලනය කර ඇති බවයි. බන්ධනාගාරය තුළ පවතින අධික තදබද ඇතුළු කරුණු හේතුවෙන් මෙම ගැටුම හටගෙන ඇති බවයි සිරකරු අයිතිවාසිකම් සුරකීමේ සංවිධානයේ සභාපති සේනක පෙරේරා පැවසුවේ.
5: නිලධාරියෙක් විසින් මේ රැඳවියන් දිගින් දිගටම රැඳවියන්ට හිරිහර කිරීම එහෙමත රැඳවියන්ව ප්‍රකෝප කිරීමේ කටයුතු හේතු වුණා කියන තමයි අපිට සමහර වෙලාවට තොරතුරු ලැබෙන්නේ. මොකද මේකමෝ බන්ධනාගාරයේ ඇතිවෙච්ච ඒ සිද්ධියේදී 6 වෙනි දින ඇතිවෙච්ච සිද්ධිය සිදු වුණේම ඒ බාහිරින් ආපු ඒ බන්ධනාගාර පොලිසිය කියන අංශයේ ඉන්න නිලධාරින් විසින් රැඳවියන් ප්‍රකෝප කිරීම නිසා තමයි ඒක ඇති වුණේ.
2: මේ අතර මීගමෝ බන්ධනාකාරයේ නොසන්සුන්තාවයක් හටගත්තේ පසුගිය පස්වනදා සහ 6වනදා දිනවලදී. එහිදී ඇති වූ ගැටුම් වලින් බන්ධනාකාර නිලධාරීන් 10 දෙනෙකු ඇතුළු 31 දෙනෙකු මිය ගියා. රත්මලාන කඳවල පාර ප්‍රදේශයේ සිදු වෙඩි තැබීමට හේතු මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් නැති වූ ආරවුලක් බවට පොලිසිය සැකපල කර සිටිනවා. වෙඩි වැදීමෙන් මිය ගියේ 56 හැවිරිදි මොරටුව කටුපැති ප්‍රදේශයේ පදිංචිව සිටි ත්‍රීරූත රතරියතුරෙක්. ඊයේ පසුරේ සිදු වෙඩි තැබීමෙන් තුවාල ලැබුවෝ හෝ කළුපෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ. යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩි තැබීම සිදු කළ පලා ගොස් තිබුණා. වසරේගත වූ කාලය තුළ සිදු ඇති වෙඩි තැබීම් සංඛ්‍යා 24ක්. ඉන් 16 දෙනෙකු මිය ගියා. පූජිත් ජයසුන්දර හිටපු පොලිස්පතිවරයාට නියම කළ මරණීය දණ්ඩනයට එරෙහිව අභියාචනයක් ගොනු කිරීමට තීරණය කර තිබෙනවා. සතියක පමණ කාලයක් තුළම අභියාචනය ගොනු කරන බවයි ජ්‍යෙෂ්ඨ නීතිඥ රොෂාන් දෙහිවල සියත ප්‍රවෘත්ති වෙත සඳහන් කළේ.
6: පොදිජයසන් මහතා සමග බන්ධනාගාරයට ගිහිල්ලා ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමක් කළා. මේ සතිය අවසන් වෙනකොට අපි කිරුම ලියකියුලි අරගෙන ඒ සම්බන්ධයෙන් අභියාචනයක් ගොනු කිරීමට කටයුතු කරනවා. සාමාන්‍යයෙන් අපිට ත්‍රිපුද්දල මහාධිකරණයේ සිට ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනය කරනකොට දින 28ක කාලයක් පිරෙනවා. නමුත් අපි දින 28ක් ඉන්න බලාපොරොත්තුවක් නැහැ. ඇති ඉක්මනින්ම මේ සම්බන්ධයෙන් අභියාචනයක් ගොනු කිරීමට කටයුතු කරනවා.
2: මරණ දඬුවම නියම වූ හිටපු පොලිස්පති පූජි ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මේ වන විට බැලිකට බන්ධනාගාරයේ රඳවා සිටිනවා. බන්ධනාගාර කොමසාරිස් සේසි ගජනායක සඳහන් කළේ බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ උන් සාමාන්‍ය වාටුවක රඳවා ඇති බවයි. පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් හිටපු පොලිස්පති පූජි ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට පසුගිය 31 වනදා මරණීය දඬුවම් නියම කරනු ලැබුවා. පාස්කු ප්‍රහාරය ක්‍රියාත්මක කළ පාර්ශ්වවලට එරෙහිව නීතිමය පියවර ගත යුතු බව සමගි ජනබලවේගය පවසනවා. එහි මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර සඳහන් කළේ මාධ්‍ය හමුවකට එක්වමින්.
7: ජනපදගේ හපාලන ආණ්ඩුව කාලේ 700 ගණක් අතරංගු කරන්ති. ඒ ස්ථානවලට දාලා තිබ්බා පරීක්ෂණ කරන්න වෙනම කාණ්ඩය. පහුගිය ආණ්ඩු දෙක යටතේ මේවා විනාශ කළා. මේක අමුතු විදිහකට යන්නේ. ඒක සමගි ජන බලවේගයටවත් එක්සත් ජාතික පක්ෂයටවත් මේ සම්බන්ධව කාල සීමාවක් තිබෙන්නේ නැති දිගින් දිගට මේක පරීක්ෂණ කටයුතු කරන්න. ආවේ රාජපක්ෂ ආණ්ඩුවයි, ක්‍රමසිංහ ආණ්ඩුවයි, ඊට පස්සේ ජේ.පී. ආණ්ඩුවයි. ඉතින් මං අහන්නේ මේකේ නියම චූදිතයෝ කවුද? මේකට සම්බන්ධ කවුද? කොහෙන්ද ක්‍රියාත්මක වුණේ කියලා හොයලා මේකට දඬුවම් දෙන්නවා.
2: තම ලේකම්වරයාට වෙඩි තැබීම පිළිබඳ නිසි පරීක්ෂණයක් සිදු කළ යුතු බවයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් සඳහන් කළේ.
8: මගේ ලේකම්වරයාට වෙඩි තියුවා. එයා අද වුණත් එයා එක පැත්තක්ම පණ නැතුව ඉන්නේ. එයාට අවශ්‍ය වන්දි සම්පූර්ණයෙන්ම ගෙවලා නැහැ. මට සිද්ධ වුණා ඒ ළමයාව බලා ගන්න. ඒ සිද්ධීන් වලට විරුද්ධව පොලිසියත් එක්ක CID එක්ක වැඩ කරපු නිසා තමයි එයාගේ ගෙදරට ආවිල්ලා වෙඩි තිබ්බේ. ඒකට තම සාධාරණයක් හිටු වෙලා නැහැ. ඒක සිද්ධ වුණේ කොහමද? කවුද? ඇයි එයාට වෙඩි තිබ්බේ? සහ ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරන්න ඉන්නේ එයාට වන්දි කොටසයි ගෙවලා තියෙන්නේ රජයෙන්. ඒ ඉතුරු කොටසත් එයාට ගෙවිය යුතුයි කියලා.
2: පාස්කු ප්‍රහාරයේ විඳිතේන්ට යුක්ති ඉටු කිරීමට සීලු පියවර ගන්නා බවයි අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන කියා සිටියේ.
9: ඒකේ එක පියවරක් විතරයි තාම සම්පූර්ණම යුක්ති ඉටු වෙලා නැහැ. අසරට තව තව එනවා. ඒකේ ප්‍රධාන දෙන්නෙක් තමයි ඔය හිටපු ලේකම්තුමාත් ඒ වගේම පොලිස්පතිතුමාත් ස්වාධීනත්වය ආරක්ෂා කරනවා කියලා ඒ මතයෙන් තමයි නැවත වතාවක් මේ නඩුව එළියට ඇවිල්ලා විනිශ්චය දුන්නේ. මම හිතනවා මේ විනිශ්චය ගැන සුළු පිරිසක් කරන්නේ මුළු රටේ ජනතාවම මේකට පක්ෂයි කියලා.
2: පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වගකීම් පැහැරහැරි සෙසු පාර්ශ්ව පිළිබඳවද නීතිමය පියවර ගත යුතු බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදේ ගම්මන්පිල සඳහන් කළේ.
10: ඔය පූජ්‍ය ජයසුන්දර මහත්තයාට යවපු හැමලියුම රවි සිනිවිරත් මහත්තයාටත් යවලා තියෙනවා. හැබැයි පූජ්‍ය ජයසුන්දර මහත්තයාට ලොකු අවබෝධයක් තිබුණේ නැහැ සාරාන් හසින් කියන්නේ කවුද කියලා. තමන් කරන විමර්ශනයේ නිසා රවිශාණි දෙන්න හොඳටම දැනන් හිටියා මේ ලියුම්වල බුද්ධි තොරතුරුවල කියන ප්‍රහාරය එල්ල කරන්න යන සාරාන් හසින් කියන්නේ කවුද? එයාගේ මල්ලි කවුද? ගෙවල් කොහෙද? ගිරිඳ ඉන්නේ කොහෙද? මේ ඔක්කොම තොරතුරු ටික පරම්පරාවම ගැන දැනගෙන හිටියා රහස් පොලිසිය ලොක්කට. ඒ නිසා අර නඩුවේ තීන්දුව මරණ දඬුවම නම් මේ නඩු දෙකේ තීන්දුව ඊටත් වඩා පැහැදිලිව මරණ දඬුවම බව නම් පැහැදිලි.
2: ආණ්ඩුවේ කටයුතු වලට බාධා කිරීමට විපක්ෂය උත්සාහ දරන බවයි නියුච අමාත්‍ය ගමගෙදර දිසානායක පැවසුවේ.
11: ඕන්ට තියෙන්නෙම මේ ජනතාවාදීව ගෙනියන වැඩපිළිවෙල ආණ්ඩුවේ ගමන් මඟ වෙනස් කිරීම සඳහා කටයුතු කරන එක ඒක තම උම්මි කරමින් ඉන්නේ. ඒ නිසා අපි ඒ සුන්බුන් වෙච්ච විපක්ෂේ මේ පුංචි පුංචි කෙනිත්තිල වලින් අපේ ගමන් මඟ වෙනස් කරන්නේ නැහැ, අපේ තීරණ තීන්දුව වෙනස් කරන්නේ නැහැ.
2: වෙළඳ නෞකාවකින් හිස් බහලුම් 17ක් මුහුදට පතිත වීම හේතුවෙන් කොළඹ සිට බේරුවල හරහා ගාල්ල දක්වා දකුණු මුහුදු ප්‍රදේශවල යාත්‍රා කරන ධීවර යාත්‍රාවලට අවධානයෙන් පසුව ලෙස ධීවර අමාත්‍යාංශය දැනුම් දී සිටිනවා. පවතින සුලන් තත්ත්වයේ සහ දියවැල්වල දිශාවනෝ බහලුම් හලාවත මීකමෝ සහ බේරුවල හරහා ගාල්ලට ආසන්න මුහුදු ප්‍රදේශ කරා දකුණු දෙසට පාවී යා හැකි. පාවෙමින් පවතින බහලුම් නිරීක්ෂණය වුවත් වහා මේ පිළිබඳව ධීවර දෙපාර්තමේන්තුවේ ගුවන්විදුලි සන්නිවේදන මධ්‍යස්ථානය වෙත දැනුම් දෙන ලෙස ධීවරෙන් ඉල්ලීමක් කළා. මාලදිවයිනේ සිට කොළඹ වරාය දක්වා පැමිණි වෙළඳ නෞකාවක තිබූ බහලුම් 17ක් කොළඹ වරායේ සිට නාවික සැතපුම් 17ක් දුරදී මුහුදට පතිතුණා. මෙම බහලුම් හේතුවෙන් ධීවර යාත්‍රා අනතුරට පත්වීමේ අවදානමක් පවතින බැවින් ඒ පිළිබඳව විමසිලිමත් වන ලෙස ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් සුසන්ත කහවත ඉල්ලීමක් සිදු කළා.
12: ඒ බහලුනොත් පළුතර සිට පුත්තලම දක්වා මුහුදු ප්‍රදේශවල විශේෂයෙන්ම මීගම මුහුදු ප්‍රදේශවල මේවා පාවෙමින් තිබිය හැකි බවට අපි අනතුරු අඟවලා තියෙනවා. ඒ නිසා මේ ප්‍රදේශවල ගමන් කරන බහුදින ධීවර යාත්‍රා ඇතුළු අනිකුත් ධීවර යාත්‍රා මේ මුහුදේ පාවෙමින් තිබිය හැකි මේ බහලු මේ කන්ටේනර් සම්බන්ධයෙන්ද අවධානය යොමු කර ලෙස ඉල්ලා සිටිනවා.
2: 2026 උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති හා සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 4 වෙනිදා මැදම රාත්‍රියේ සිට තහනම් බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. විභාගයේ සඳහන් අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය හා බෙදා හැරීමද තහනම්. විභාග ප්‍රශ්නවලට සමාන ප්‍රශ්න ලබා දෙන බවට ප්‍රසිද්ධ කිරීම හා ළඟ තබා ගැනීමද තහනම් වනු ඇත. මෙම නියෝගවලට පටහැනිව කටයුතු කරන්නන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මෙවර උසස් පෙළ විභාගයේ ලබන 10 වනදා සිට සැප්තැම්බර් 5 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි. ඒ විභාග මධ්‍යස්ථාන 2532 කදී. පාශ්‍රණීය ශිෂ්‍යත්ව විභාගයට අදාළ උපකාරක පන්ති හා සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 5 වනදා මධ්‍යම රාත්‍රියේ සිට තහනම් වනු ඇත. එම විභාගයේ ලබන 9 වනදා විභාග මධ්‍යස්ථාන 2723 කදී පැවැත්වීමට නියමිතයි. බස්නාහිර පළාත් කෘෂි උපදේශක සංගමයේ විසින් හෙට අසනීප නිවාඩු වාර්තා කිරීමට තීරණය කර තිබෙනවා. ඒ ඉහළ නැන්වූ ප්‍රවාහන දීමනාව ලබා ගැනීමට අවශ්‍ය විධිවිධාන සලසා දෙන ලෙස ඉල්ලමින් මේ පිළිබඳ බලධාරීන් දැනුවත් කළද නිසි පිළිතුරක් ලැබී නොමැති බවයි බස්නාහිර පළාත් කෘෂි උපදේශක සංගමයේ සඳහන් කළේ. ඒ සභාපති සුසාන්ත නිහල් පතිරණ පැවසුවේ සියලු ගැටලු සඳහා විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලමින් මෙම පියවර ගන්නා බවයි.
13: අපිට රුපියල් 2 අපි කිලෝමීටර් 700ක් රුපියල් 2 ලබා ගැනීම සඳහා අපි ධාවනය යෙදෙන්න ඕනේ. එතකොට එතෙන්දී අපිට රුපියල් 1400ක වගේ මුදලක් තමයි ලැබෙන්නේ අපේ යතුරුපැදිය ධාවනය කිරීම වෙනුවෙන් සේස්වේ යාමට. එතකොට මේ රුපියල් 2 අපිට ගහන්න පුළුවන් වෙන්නේ දැන් තියෙන ඉන්ධන මිලත් එක්ක ලීටර් 3යි. එතකොට මේ ලීටර් 3න් අපිට යන්න බෑ. ඇත්තටම දැන් රජයේ වශයෙන් 10 2026 අක්කලේකේ මගින් මේ රජය විසින් මේ රුපියල් 10 දීමනාව සතමුන් කුලිය වශයෙන් ලබා දුන්නා. නමුත් දැන් වෙලා තියෙන ගැටලුව තමයි මේ බස්නාහිර පළාත් සභාවට මේ රුපියල් 10 දීමනාව කෘෂිකර්ම උපදේශකවරයාට නැත්නම් මේ ශ්‍රේෂ්ඨ නිලධාරියාට ලබා ගැනීමේ හැකියාව තවම විධිවිධාන සලස්සලා නැහැ.
14: විදේශීයත ඉන්ටර්නැෂනල් නිවුස් ඔන් සියතර.
2: අමරිකාව සිදු කරන ඕනෑම දරුණුතම පහර දීමකට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට සූදානම් බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අග්‍රාචි පවසනවා. ඉරාන විදේශ අමාත්‍යවරයා මෙම ප්‍රකාශය සිදු කළේ තුර්කි, පාකිස්තාන සහ සෞදි අරාබි විදේශ අමාත්‍යවරුන් සමග පැවති සංවාදයකට එක්වමින්. අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට දැඩි ලෙස පහර දෙන බවට සිදු කළ තර්ජනය හමු ඉරාන විදේශ අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. ඉරානයේ ටෙහෙරාන් අගනුවර අසාඩි චතුරාශ්‍රී මිසයිල් පද්ධතියක් අසල රුධිරය තැවරුණු අමරිකානු ජනාධිපතිවරයාගේ රුව දක්වන ඡායාරූපයක් මහජනතාවට ප්‍රදර්ශනය සඳහා එක් කර තිබෙනවා. ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය නව බලකායක් සැකසීමට පසුගියදා කටයුතු කළා. දේශපාලන විශ්ලේෂකයන් පැවසුවේ අමරිකා ඉරාන යුදමේ තත්ත්වය බරපතල කලාපීය සහ ගෝලීය ගැටලුවක් වනු ඇති බවයි. ආර්ථික විශ්ලේෂකයන් පැවසුවේ ඉරානයේ මේ වන විට දැවැන්ත උද්ධමනයකට මුහුණ දී ඇති බවයි.
14: ක්‍රීඩා සියත. සියත ස්පෝර්ට්ස් හයිලයිට්ස්.
2: පාකිස්තාන සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම් අතර පන්දුවාර 20 දෙවන ක්‍රිකට් තරගය අද පැවැත්වීමට නියමිතයි. රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පෙරවරු 10ට තරගය ආරම්භ වනු ඇත. දෙරට අතර පන්දුවාර 20:20 පළමු තරගයේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම කඩලු 6කින් ජයගනු ලැබුවා. යලි සිරස්තල. මහර බන්ධනාකාරයේ ආශ්‍රිත ප්‍රදේශ කිහිපයක ඇඳිරි නීතිය තවදුරටත්. නොසන්සුන්තාවෙන් රැඳවිය කුමාරුට තවත් 6 දෙනෙක් රෝහලේ. ගැටුම් නිරීක්ෂණයට ගුවන් යානයක් යොදවයි. හිටපු පොලිස්පති පූජිත්ගෙන් අභියාචනයක්. අමරිකාවට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට ඉරානයේ සූදානම්. සේතු උදෑසන ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම කුෂාරි උඩුවනගේ සේතු මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මධ්‍යාහන 12ට. එතෙක් රැඳී සිටින පෑන් පෑ පුවත් සමගින්.
14: පුරා සිරසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්නේ.

0: Talk of the Town.
1: 미리터리 서비스에겐 පස්සේ BTS full team එකම එකතු වෙලා කරන අරිරංග world tour එකේ 2027 අවුරුද්දේ එයාලා travel කරන රටවල් announce කරලා තිබ්බා.
2: මේ අවුරුද්දේ ඉතුරු මාස ටිකත් එක්ක shows 80කට වැඩිය එයාලා announce කරලා තිබ්බත් ඒ අතරේ ඉන්දියාවේ show එකක් තිබ්බේ නැහැ.
1: ඉන්දියාව ලෝකෙ ලොකුම BTS ආමිකක් තියෙන රටක් උනත් මේ පාර official tour list එකේ එයාලගේ නම නැති වුණ එක ගැන fans ලා ඉන්නේ එච්චර හිත හොඳින් නෙවෙයි.
2: ඒකත් එක්ක එයාලා social media වල why not india bring BTS to india වගේ දේවල් post කරන්න පටන් අරන් තියෙනවා.
1: Tour organizers ලා ඉස්සරහට තවත් concerts එකතු කරන්න plan කරන නිසා indian fans ලා තාම බලාපොරොත්තු අතෑරලා නැහැ.
0: Of the town.
2: Tambala udaya 6:46.

0: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහ පාණ්ඩ සඳහා සුවිශේෂී තේමනා රසා විස්තර 076 8333 444 සීතා හදවත් දිනු හිතවත්කම
1: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳා LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ
2: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
3: LOLC Finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 011 715 555 අමතන්න
4: finishing වහලක් ලෙස color of flow වැජබෙනා
5: සිත් බඳගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලට වශී වෙන්න finishing වහලක් නම් color of තමයි
6: ඒක හරිම අපූරු ලෝකයක් හරියට Alice in the Wonderland වාක්
7: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
6: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට එහෙ තිබ්බ ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. ආ, තේක්ක බඩුවල ලස්සන.
8: සර්, ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්න පුළුවන්. තේරුණාද?
6: යාගේ නම සීතා. සීතා! මට කෑගස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම අහගෙන ඉඳලා. පහුවෙද්දම මහා ගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන්ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ. නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
9: දැන් Pan Asia Banquet ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති Pan Asia Banku ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 464 667 222 අමතන්න.
10: වන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ත්ව කොට්ටාසයක් නෙවෙයි.
8: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
10: මේක කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එකක්.
8: අනිත් එක ගුවන් විදුලි නිවේදකෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙමෙයි මාකටර් කෙනෙක්.
10: කතාවට දක්ෂ නම් මාකටින් දන්නවා නම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න කියාපු තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
8: හිතෙන ඕනෙම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 071 555 6044 අපිට WhatsApp කරන්න.
10: මේ චාන්ස් එක මිස් කරගන්න එපා. මොකද අපි ඉන්ටර්විව් කරන්නේ එකපාරයි.
11: සැබෑම රාජිනියන් කිරුළු ගන්වන ජාත්‍යන්තර තලයේ අභිෂේක මංගල්‍ය.
12: Theatre Big Twin Lady Miss World Sri Lanka 2026.
13: Ayubowan, Mama Anubu Gunasekara. Theatre Big Twin Lady Miss World Sri Lanka 2024. මං හිතන්නේ මේ ඔබේ අවස්ථාව. ගුවින් පිරුණු ඔබ ජීවිතේ ලස්සනම කෙනකින් පටන් ගන්න. එන්න.
14: දැනුමෙන් පෞෂෙන් සහ රූප සුන්දරත්වයෙන් පිරිපුන් රාජිනිය ඔබද සිහින කිරුල හිස දනන්නට දැන්ම සියතු මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා ඉන්ස්ටාග්‍රෑම් හෝ ෆේස්බුක් පිටුවට ඔබේ අයදුම් පත යොමු කරන්න.
12: සියත බිග් ට්වින් ලේඩි මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2026.
14: ටයිටල් ස්පොන්සර්
15: ඔබේ සමට දිගුලන දීප්තිය ට්වින් ගාලා ගන්න. බිග් ට්වින් ලේඩි රේසර් එකට අදම මාරුවෙන් බිග් ට්වින් ලේඩි ඔබත් සැනින් දිදුලන්න.
16: හැමෝම එකම විදිහට හිතුවොත් ලෝකෙ ලස්සන වෙන්නේ නැහැ. වෙනසකට තමයි මුළු ලෝකයක් ආස කරන්නේ.
8: කළුතර හෝලි ක්‍රොස් විද්‍යාලය ඔන්න දරුවන්ගේ වෙනස් අදහස් වලට වේදිකාවක් හදලා.
16: සම්මානීය රෝ 2026 වාර්ෂික චිත්‍ර හා අත්කම් ප්‍රදර්ශනය.
8: අගෝස්තු මාසේ 5 සහ 6 දෙදින පුරා විද්‍යාල පරිශ්‍රයේදී
16: අපේම දරුදරියන්ගේ අලුත් අදහස් එයාලගේ පින්සල් ඉරිවලින් ලස්සන නිර්මාණ විදිහට දැසින් දකින්න.
8: හෝලි ක්‍රොස් දරුවෝ විතරක් නෙවෙයි කළුතර දිස්ත්‍රික්කයේ පාසල් රැසක සිසුන් සහ ගුරුවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මේ සුවිශේෂී අධ්‍යාපනික සහ සංස්කෘතික අත්දැකීම ඔබත් ඇවිත් විඳගන්න.
16: මාධ්‍ය සහයෝගය සියත TV සියත FM.

දම්බලා උදේ හතයි.

බුද්දස්ස නමෝතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද ඔබ හැම දිනෙකම ඔබේ ජීවිතයට වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණී කරන්නයි මේ ධර්ම ශ්‍රවණියත් එක්ක සූදානම් වෙන්නේ. ඉතින් පින්වතුනි මේ ධර්මයේ ශ්‍රවණය කරන ලක්වාසී ලෝවාසී ඔබ හැම දිනාටම මේ උතුම් ධර්ම ශ්‍රවණය නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා අපි මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පින්වතුනි අපි කවුරුත් මේ ජීවත් වෙන්නේ ලෝකේ තියෙන අමාරුම යුගයක. මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 100න් පහලට පිරිහිලා ආයුෂ පිරිහෙමින් මෘග සංඥා පහළ වෙලා අන්තක්කල්ප විනාශයකට ලං වෙන යුගයකයි අපි මේ ජීවත් වෙන්නේ. ලෝකෙ කොයි අතින් බැලුවත් හැම පැත්තෙම විපත්. එක්කෝ ස්වභාවික විපත්, කොහේ හරි එක්ක භූමිකම්පාවක්, කොහේ හරි රටක නායාමක්, එහෙම නැත්නම් ජල ගැලීම්, ගම් වතුර, තවත් ලෝකේ රටවල්වල විශාල ලැබුගිනි විපත්, දිනෙන් දින වර්ධනය වෙන ස්වභාවික විපත්වලින් ලෝකෙ විශාල වශයෙන් මනුස්ස වර්ගයා විතරක් නෙමේ සතා සිව්පාව පවා විනාශයට පත්වෙමින් අනතුරට දුකට පත්වෙන යුගයක්. ඒ වගේමයි වසංගත රෝග, එක්කෝ යුද්ධ රට රටවල් අතර ගත්තොත්. ඔබ බලන්න ලෝකේ යුද්ධයක් නැති රටක් හොයාගන්න කොච්චර අමාරුද කියලා. එක්කෝ රටවල් රටවල් අතර, දේශ සීමා අතර, එක්කෝ අභ්‍යන්තර ආරවුල්, මොනවා හරි ප්‍රශ්නයක් ගම් ගම් අතර බෙදිලා, මිනිස්සු කුල වශයෙන් බෙදිලා, ආගම් වශයෙන් බෙදිලා, ජාති වශයෙන් බෙදිලා, කොහොම හරි මිනිස්සු මතවාද වශයෙන් බෙදිලා යුද්ධ කරගන්නව, රණ්ඩු වෙනවා, ගහගන්නව, මරාගන්නව. මේ අතර මිනිස්යාගේ වේගෙන් වර්ධනය වෙනවා අධර්ම රාගය, විෂම ලෝභය, මිත්‍යා ධර්මය. මේ විපත් සියල්ලට මුල හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්වුවා මනුස්ස సంతානය තුළ මේ හිත්වල ඇතිවන මේ පාපී අකුසල්වල බලවත් භාවය. පිංගතුනි මිනිස්සුන්ගේ ආයුෂ අඩුවෙන් අඩුවෙන්න කෙලෙස් බලවත් වෙනවා. ආයුෂ පිරිහෙන්න පිරිහෙන්න මිනිස්සු කෙලෙසුන්ගෙන් විකෘති වෙනවා. කාලයක් එනවා අනාගතයේ මේ මිනිස්සුන්ගේ ආයුෂ අඩුවෙලා අඩුවෙලා අවුරුදු 10ට ආයුෂ අඩු වෙන කාලයක්. මේක බුදුරජාණන් වහන්සේ දීඝනිකාය චක්‍රවර්ති සීහනාද කියන බුද්ධ දේශනාවෙහි විශේෂයෙන් පැහැදිලි කරනවා. ඒ කාලේ මොන වගේ කාලයක්ද? එදාට අනාගතයේ ජීවත් වෙන මිනිස්සුන්ගේ හැසිරීම්, සිතුම් පැතුම්, ආකල්ප, ඔවුන්ගේ විනාශය සිද්ධ වෙන ආකාරය බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දැකලා අපිට පෙන්නනවා. මිනිස්සු ඒ යුගයේ වෙනකොට මෘග සංඥා පහළ වෙන්න ආසන්න කාලේ වෙනකොට එල්ලුවෝ බල්ලෝ බලල්ලු තිරිසන්නුන්ට අන්තයි කියන මනුස්ස ශරීරය තිබුණට කෙලෙස් වලින් සත්තුන්ට අන්ත විකෘති වෙච්ච යුගයක්. අධර්ම රාගේ, රාගේ මිනිස්සු සත්තු වගේ තමන්ගේ අම්මා තාත්තා අඳුරන්නේ, මේ මගේ අම්මා නේද, මේ මගේ සහෝදරයා නේද, මේ මගේ ඥාතියා නේද, ඒ කිසිම සාමාන්‍ය සමාජීය ගෞරවයක් බැඳීමක් නැතුව සත්තු වගේ විකෘති විදිහට රාගේ මිනිස්සු විකෘති ජීවිත ගත කරන. අදත් අපිට සමාජයේ එවැනි විකෘති වෙච්ච, කෙලෙසුන්ගෙන් විකෘති වෙච්ච මිනිස්සු ගැන සමාජයේ යම් යම් තැන්වලින් අහන්න ලැබෙන. නමුත් අනාගතයේ මේවා සාමාන්‍ය දේවල් බවට පත් වෙන. ඊළඟට විෂම ලෝභය, ලෝභකම කියන එක ඉහවහ යනවා. එකිනෙකා දේපලවලට, මුදල්වලට, තණ්හාවට මරා ගන්නවා ලේ පිපාසාවෙන්. සහෝදරකම්, හිතවත්කම්, විශ්වාසය කියන එක ලෝකේ නැත්තර නැතිව යනවා. ඊළඟට මිත්‍යා ධර්මය, ලෝකෙ පිම් පව් කුසල් අකුසල් හොඳ නරක කියන එක මිනිස්සුන්ගෙන් ඒ විශ්වාස නැති වෙනවා. අනාගත ලෝකෙ බලවත්ම දේ බුදුහාඳුරු පෙන්වුවේ නියත මිත්‍යා දෘෂ්ටි බලවත් වෙනවා. මෙලවක් නැහැ, පරලවක් කියලා එකක් නැහැ, කරන කර්මයන්ගේ විපාක කියලා දෙයක් නැහැ, මවුට පියාට සැලකීමේ විපාකයක් කියලා දෙයක් නැහැ, ඕපපාතික සත්වයන් ඔය අපාය දිව්‍ය ලෝක කියලා දෙයක් නැහැ. ඉන්නකන් ඕන පවක් කරගෙන, ඕන අපරාධයක් කරගෙන කොහොම හරි වැජපිලා ඉඳපල්ලා කියන ඔය දෘෂ්ටිය තමයි සමාජයේ අනාගතයේ බලවත්ම දේ. ඒ තමයි නියත මිත්‍යා දෘෂ්ටි. දැන් බලන්න ඔය ධර්ම, ඔය කියන මිත්‍යා දෘෂ්ටිය, ඔය කියන අධර්ම මතවාද අදත් සමාජයේ තුල පිළිගන්න, විශ්වාස කරන, ඔය අදහස් දරන අය අදත් සමාජයේ තැන් තැන් වලින් අපිට ඕන තරම් හම්බ වෙනවා. අනාගතයේ මේවා සාමාන්‍ය දේවල් වෙනවා. මේ කෙලෙසුන්ගේ මිනිස්සු විකෘති වෙනකොට ලේ පිපාසාවෙන් එකිනෙකා මරා ගන්නවා කියන. මිනිස්යන්ගේ විනාශෙටම මිනිස්සු විකෘති වෙනකොට ස්වභාව ධර්මයෙන් විනාශ කරකිලා එනවා. මේ එන විපත් වසංගත
විශාල ස්වභාවික විපත්. අපිට ධර්මානුකූලව මේවා ගලපලා තේරුම් ගන්න බැරි වුණාට බුද්ධිමත්ව දේශන තුලින් ඉතිහාස සිදුවීම් තුලින් ගලපලා බලනකොට මිනිසුන්ගේම විකෘති වෙච්ච කෙලෙස්වල විපාක හැටියට ස්වභාව ධර්මයේ මිනිසුන්ට දෙන දඬුවම්. පින්වතුනි, ලෙඩ රෝග පවා දේශනාවේ සඳහන් වෙනවා දීර්ඝායුෂ ඇති කාලවල මිනිසුන්ට මේ තරම් ලෙඩ රෝග තිබිලා නැහැ. ආයුෂ දීර්ඝ කාල අපිට හිතා ගන්නවත් බැරි කාල ගැන බුද්ධ දේශනාවල සඳහන් වෙනවා. සමහර කාලවල මේ ලෝකෙ මිනිස්සු ලෙඩක් හැටියට දැක්කේ බඩකින්න, පිපාසය, මලමුත්‍ර පහ කිරීම. ඕව තමයි මිනිස්සු ඒ කාලේ ලෙඩක් හැටියට හිතුවේ රෝගයක් කියලා. මිනිස්සුන්ගේ අකුසල් බලවත් වෙන්න ලෙඩ රෝග වර්ධනය වෙනවා. වේගෙන් මිනිස්සු ලෙඩ රෝග වලට ගොදුරු වෙනවා. ආයුෂයෙන් පිරෙහෙනවා. දැන් මේ කියපු කාරණේ ඔබට බුද්ධිමත්ව නුවණින් විමසලා ප්‍රායෝගිකව ඔබට යම් මට්ටමින් දකින්න පුළුවන්. මොකද සමහර කාල දැන් දීර්ඝායුෂ ඇති කාල අද අපිට එහෙම තේරුම් ගන්න තරම් අද නුවණක් නැහැ. අපිට මීට අවුරුදු ලක්ෂ දෙක තුනකට එහා, අවුරුදු කෝටියකට එහා ජීවත් වෙච්ච මිනිස්සු හරි ලෝකෙ ගැන අපිට එහෙම දැනුමක් නැහැ කාටවත්. අපිට මේ පරම්පරා කීපයක් ඔබ හිතන්න පුරාවිද්‍යාඥයෙකුට හරි පොළව හාරලා ඕනම් අවුරුදු 7-800ක් 1000ක 2000ක කොහේ හරි ඇට සැකිල්ලක පොසිලයක් කෑල්ලක් හොයාගනි. නමුත් අපිට අනාගතේ අතීත ගැනවත් අනාගතේ ගැනවත් මිනිස්සුන්ගේ ආවිෂ අඩුයි මේවා ගැන අපිට හරි නිගමනවලට එන්න බෑ. මොකද දීර්ඝ කාලය. දැන් අපි තේරෙන කාලගම අපි ওই අවුරුදු දහස් ගණන් ආවිෂ හරි අසංඛේය ගණන් මේ දේශනාවල ওই අහණේ අපිට තේරුම් ගන්න බැරි නම් අපිට තේරෙන පැත්තෙන් ගමු. මීට අවුරුදු 2500 ගානකට පෙර අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච යුගයේ එදා මිනිස්සුන්ගේ සාමාන්‍ය ආයු අපේක්ෂාව අදට වඩා වැඩි. දැන් ඔබම හිතන්න අද අපි කියනවා අදයි විද්‍යාව දියුණු, අද ලෝකේ තාක්ෂණයේ දියුණුයි, අද කොයිතරම් පරීක්ෂණ කෙරෙනවා, බෙහෙත් හේත් තියෙනවා, බටහිර විද්‍යාව මහා දියුණු ලෝකයක්, අදනම් කරන්න බැරි දෙයක් නැහැ කියලා අපි හිතනවා. අපි කියනවා අපිට එහෙම පේනවා, අපිට පෙන්නනවා එහෙම ලෝකේ. අපිට බැලුව බැලමට පේනවා ඇත්ත නේන්නම් අද හදවස් හැත්කම් කරනවා, වකුගඩු බද්ධ කරනවා, පෙනහළු බද්ධ කරනවා. ලෝකේ බෙල්ලක් විතරයි තාම ගලවලා තව කෙනෙකුට හයි කරන්න බැරි වුණේ.

හිතාගන්න දෘෂ්ටිගත වෙන. පිංගතුනි ඔය මොන විද්‍යාවක්වත් තිබිච්ච නැති මේ තාක්ෂණය, මේ තරම් රෝහල්, මේ තරම් වෛද්‍ය උපකරණ, විශේෂඥ වෛද්‍යවරු අද මේ දකින ලෝකේ තාක්ෂණික විද්‍යාත්මක දේවල් නැති කාලේ මීට අවුරුදු 2500 ගානකට එහා එදා මිනිස්සු සාමාන්‍ය ආයු අපේක්ෂාව අවුරුදු 120යි. බක්කුල මහරහතන් වහන්සේ අවුරුදු 160ක් වැඩ ඉන්නවා. අනුරුද්ධ මහරහතන් වහන්සේ දැන් කෙනෙකුට හිතෙන්න පුළා බක්කුල හාමුදුරුවෝ ගැන ඔබහල ඇති. උන්වහන්සේ නිරෝගී භික්ෂූන් වහන්සේලා අතරින් අග්‍රයි. අල්ප ආබාධ ඇති සසර පුරා මහා පින් කරලා දීර්ඝායුෂ නිරෝගී සම්පන්නිය පිණිසම පින් කරපු කෙනානේ කියලා හිතෙන්න පුළුවන්. අනුරුද්ධ මහරහතන් වහන්සේ අවුරුදු 150ක් වැඩ හිටියා. උන්වහන්සේ දිවස් ලාභීන් අතර අග්‍රම කෙන අවුරුදු 150ක් ආයු වින්දනය කරමින් වැඩ හිටියා. ආනන්ද හාමුදුරුවෝ බුදුහාඳුරන්ගේ අග්‍ර උපස්ථායකයන් වහන්සේ අවුරුදු 120ක් වැඩ හිටියා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ අවුරුදු 120ක් වැඩ හිටියා. ඊළඟට අපි ගිහි අය ගමු. මේ බුද්ධ ශාසනය තුල ගිහි ශ්‍රාවකයෝ ගත්තා විසාකා උපාසිකාව අවුරුදු 120ක් හිටියා. දරුවෝ 20 දෙනෙක්ගේ අම්මා කෙනෙක් කියලා. දරුවෝ 20ක් තිය අද නිකන් ඔබ හිතන්න. අද ඒක දරුවෙක් දෙන්නෙක් බිහි කරනකොට අම්මා කෙනෙක් වැහැරිලා එක්ක කොන්දේ අමාරුව කියයි, ස්නායුවක් හැපිලා කියයි, දරුවා හම්බෙන්න ගිහිල්ලා ඇති වෙච්ච ප්‍රශ්නයක් කියයි. අද කොච්චරනම් මේ ශරීරෙ කොච්චර පිරිහිලාද කියලා බලන්න. මොන විටමින් වර්ග, මොන තරම් බෙහෙත් හේත්, මොන තරම් ඖෂධීය දේවල් ගැන අපි කතා කරා තාක්ෂණීය විද්‍යාව ගැන. අද සාමාන්‍ය එක දරුවෙක් දෙන්නෙක් බිහි කරනකොට අම්මා කෙනෙක් වැහැරිලා තව දරුවෙක් බිහි කරගන්න විදිහක් නැහැ. ඒ කාලේ බුදුහාඳුරන්ගේ කාලේ විසාකාවට දරුවෝ 20 බුදුහාඳුරන්ගේ කාලේ ඔන්නේ ඔබම හිතන්න පරම්පරා දෙක තුනකට එහා ඔබේ ආච්චිලා සීයලාගේ කාලේ පවුලක දරුවෝ 7 දෙනෙක්, 8 දෙනෙක්, 10 දෙනෙක් ගංගොල ඕන තරම් ආච්චිලා සීයලාගේ පරම්පරාවල බලන්න. මේ ස්පිරිතාල වලට ගිහිලා දරුවෝ බිහි වුණා නෙමෙයි, ගෙවල් වල දරුවෝ බිහි වුණේ. මේ සීස කරලා මේ වගේ මේ සත්කම් මේ මොනවත් වෛද්‍යවරු උපදේශන ওই මොනවත් නැති කාලේ බුදුහාඳුරන්ගේ කාලේ මිනිස්සුන්ගේ සාමාන්‍ය ආයු අපේක්ෂාව අවුරුදු 120යි. සාමාන්‍ය ආයුෂ ඊට වඩා වැඩිපුරත් හිටියා. සමහර අය අඩු වයසෙනුත් මැරුණා. දැන් අපි හිතමු, දැන් අපි ගලපලා බලමු, අපි ඉන්නේ බුදුහාඳුරු පිරිනිවන් පළ අවුරුදු 2500 ගා. අද වෙනකොට ඔබ හිතන්න මෙච්චර විද්‍යාව දියුණු, තාක්ෂණයේ දියුණු, අපි ලංකාව පැත්තක තියලා හිතන්න දියුණුම රටවල් අරගෙන ඇමරිකාව. ඇමරිකාවේ සාමාන්‍ය මිනිස්සුගේ ආයු අපේක්ෂාව අද කීයක් විතරද? අද මේ කතා කරන විද්‍යාව තාක්ෂණයේ දියුණුව ගැන හිතුවොත් අඩු ගානේ අවුරුදු 100-120ක් පැනලා කියලා හිතෙන්න පුළුවන්. සාමාන්‍ය ආයු අපේක්ෂාව ගත්තොත් ඊළඟට එංගලන්තේ, යුරෝපේ රටවල්, ජපානේ, මේ ලෝකේ අනික් හැම රටක් දිහා බලන්න දියුණුයි කියන ඔය හැම රටකම ආයු අපේක්ෂාව අද අවුරුදු 70-80 අතර. කොච්චර පිරිහීමක්ද? සමහර රටවල අවුරුදු 70යි, 72යි, 73යි, අවුරුදු 80 උපරිම ඒ වගේ. සාමාන්‍ය මනුස්සයන්ගේ ආයු අපේක්ෂාව ගොඩාක් පිරිහිලා. දිලිඳු සමහර රටවලට යනකොට අද කාලේ අප්‍රිකානු රටවල් දිහා බලන්න මිනිස්සුන්ගේ සාමාන්‍ය ආයු අපේක්ෂාව අවුරුදු 40-50-55 අතර. මිනිස්සුන්ගේ ආයුෂ වේගෙන් පිරිහිච්ච කාලයක් බලන්න. මේ අඩු වෙන වේගය ඔබ හිතන්න බුදුහාඳුරු පහළ වෙච්ච කාලේ අවුරුදු 120යි. සාමාන්‍ය ආයුෂ ගැන මේ කියන්නේ අද වෙනකොට සාමාන්‍ය හිතන අවුරුදු 70-80 කියලා අපි නිකන් හිතමු. 70 කියලා සාමාන්‍ය ආයු අපේක්ෂාව, 120 ඉඳන් 70ට කියන්නේ අවුරුදු 50ක අඩු වීමක් තියෙනවා. මේ අවුරුදු 2500ක් වෙනකොට ලෝකේ අවුරුදු 50කින් මිනිස්සුන්ගේ ජීවත් වීමේ ආයුෂ අඩු වෙලා. ඔය විදිහටම අනාගතේ පරම්පරාවෙන් පරම්පරාවට මේ ආයුෂ අඩු වෙවි ගිහිල්ලා තවත් අවුරුදු 2000ක් වෙනකොට සාමාන්‍ය මිනිස්සුන්ගේ ආයුෂ අනාගතේ අවුරුදු 10ට අඩු වෙන කාලයක් එනවා. ඒ වෙනකොට විද්‍යාව තාක්ෂණයේ ඉහළින්ම දියුණු කාලයක් වෙන්න පුළුවන්. හැබැයි මිනිස්සු කෙලෙස් වලින් විකෘති වෙලා සත්තුන්ට අන්ත ජීවිත ගත කරන ස්වභාවික විපත් මොන තාක්ෂණයටවත් වළක්වන්න බෑ. භූමිකම්පා, නායාම්, පරිසර උෂ්ණත්වය වැඩිවීම, ජල ගැලීම්, මේවා ස්වභාවිකව ඇති වෙන විපත්, වසංගත, බෙහෙතක් හොයාගන්න බැරි ලෙඩ රෝග. එක ලෙඩකට අවුරුදු ගාණක් වෙහෙසිලා බෙහෙතක් හොයාගන්නකොට තව ලෙඩ රෝග රැසක් අලුතෙන් ලෝකෙ පහළ වෙලා. ඒ නිසා අපි ඉන්නේ ඉතාම භයානක යුගයක. පිංගතුනි, මේ කාලේ දැන් අපිට තේරෙනවා හොඳට ධර්මානුකූලව ගත්තාම අපි ඉන්නේ ලෝකෙ භයානක කාලෙක. අපි දන්නේ නැහැ අනාගතේ තව කොච්චර කාලයක්. අපි ප්‍රාර්ථනා කරනවා අනේ අපිට ඉක්මනින් මේ කරදර බාධා විපත් නැති වේවා. නමුත් අපි කවුරු ජීවත් වෙන්නේ අනිත්‍ය වූ

දුක්කු අනාත්මයි. අනාත්මයි කියන තමාගේ වසගේ පවත්වන්න බැරි ලෝකෙක. මෙසේ වේවා මෙසේ නොවේවා කියලා මට ඕන විදිහට මේ ලෝකෙ පවත්වන්න පුළුවන්කමක් නෑ. අනාත්මයි. අන්නේ කාරණය හොඳින් තේරුම් අරගෙන අප්‍රමාදීව ධර්මය තුළ පිහිටන්න දක්ෂවෙන්. පිංගතුනේ මේ විපත් මේ වියසනත් එක්ක අපි අනතුර තේරුම් ගන්න ශ්‍රාවකයා අද ඔබට මේ ධර්ම දේශනා විශේෂයෙන් සිහිපත් කරන්නේ කොහොමද අපි මේ කාලේ මේ ගෙවෙන කාලේ මේ කාලය තුළ අපි කොහොමද ධර්මානුකූලව ධර්මයෙන් අපි තුනුරුවන්ගේ ආරක්ෂාවක් ආශිර්වාදයක් තමන්ගේ ජීවිතයට සලසගන්න කියන කාරණේ ඔබට බුද්ධ දේශනාවල සඳහන් කරුණු කීපයක් ඇසුරෙන් ඔබට පෙන්නලා දෙන්නේ. පින්වත්නි මේ යුගයේ තුල උදේ හවස ඔබ ඊටාම බලවත් ආරක්ෂිත ගාථාවක් ජීවිතේ නිතර සිහි කරන්. මේ ධර්මයේ සඳහන් වෙන බලවත්ම ආරක්ෂිත ගාථා දෙකක්. උදේට ගාථා දෙකක් තියෙනවා, හවසට ගාථා දෙකක් තියෙනවා. මේ ගාථා දෙක උදේ සඳහන් වෙන ගාථාවේ සඳහන් වෙන්නේ සූර්ය උදාවත් එක්ක. මේ ඉර උදාවේ අපි කවුරුත් දන්නවා අපි මේ ලෝකේ කාටත් සූර්යා කියන්නේ අපි කාටත් පිහිට වෙන්නේ. ඉර උදාවු නැත්නම් ගහකොළ සතාසී උපාව අපි කවුරුත් අපි කාගේ ජීවිත මේ හැම දෙයක්ම පටන් ගන්නෙ ගොඩ නැගෙන්නේ මිනිස්සු වැඩ කරන්නේ උදේ අවදි වෙන්නේ හම්බ කරගන්නේ කන්නේ බොන්නේ ගහකොළ මේ හැම දෙයක්ම ගහක ගෙඩියක් හරි පළදාව මේ හැම දෙයක්ම සූර්යාලෝකයත් එක්ක මේ පෘථුවිය හැම දෙයක්ම ගොඩ නැගෙන. ඒ උදෑසන සූර්ය උදාවත් එක්ක ඒ දිහා බලාගෙන ගාථා දෙකක් තියෙන. මේක තියෙන මෝර පිරිතේ. මෝර පිරිතේ කතාව ඔබ අහලා ඇති. ඔබට පිරිත් පොත බලලා ඊළඟට ඒ ගැන කියවෙච්ච තව බොහෝ විස්තර තියෙනවා. ඒ අහලා බණ අහලා තොරතුරු ගොඩක් දැනගන්න පුළුවන්. ඔබට සරලව පිරිත් පොතේ තියෙන මේ ගාථා දෙක ඔබ කටපාඩම් කරගන්න. උදේ හවස ඉර උදාවත් එක්කම තුනුරුවන් ගුණ සිහි කරලා මෙන්න මේ විදිහට සිහි කරා. උදේචයං චක්කුමායේක රාජා හරිස්ස වන්නෝ පටවිප්ප භාසෝ තන්තන් නමස්සාමි හරිස්ස වන්නම් පටවිප්ප භාසං තයජ්ජකුත්තා විහරේමු දිවසං. ඒකේ තේරුම තමයි උදේචයන් චක්කුමායේක රාජා. ඒක රාජා මේ ලෝකේටම ඇස් පහල කරන චක්කුමා. ඇස් පහල කරලා දෙන එකම රජු. දැන් අපිට ඇස් තිබුණත් අන්ධකාරේ පේනවද? දැන් ඔබ හිතන්න මහරාත්‍රි පහනක්වත් එළියක්වත් ලයිට් එකක්වත් නැත්නම් එකපාරට ගෙදර ලයිට් ගිය වෙලාවක් ගැන හිතන් ඇස් අරගෙන හිටිය කියලා පේනවද? මහරාත්‍රි පේන්නේ නැහැ අපි කාට. ඒ නිසා අපි කාටත් ඇස් තිබුණට මේ ලෝකෙ දකින්න අපිට පිහිට වෙන්නේ ආලෝකයේ, සූර්යාලෝකයේ. උදේචයන් චක්කුමායේක රාජා මේ ලෝකයාට ඇස් පහල කරලා දෙන චක්කුමා එකම රජු ලෙස සූර්යා උදා වෙනවා. හරිස්ස වන්නෝ පටවිප්ප භාසු මේ ලෝකේටම රන්වන් රැස් විහිදෝමින් ලෝකේම සූර්යාලෝකෙන් බබලනවා. හරිස්ස වන්නෝ පටවිප්ප භාසු තන්තන් නමස්සාමි හරිස්ස වන්නම් පටවිප්ප භාසං. ඒ ලෝකේට ආලෝකය විහිදන රැස් විහිදුවන ඒ සූර්යාට මගේ ගෞරව නමස්කාර වේවා. අපි ගෞරව කරනවා, ඒක කෘතගුණ සැලකීම. ගෞරවේ වේවා. ඒ ඇරෙන්න මේ සූර්යාට වඳින සූර්යා දහන එකක් නෙමෙයි. ගෞරව කරනවා, කෘතගුණ සැලකනවා. තයජ්ජ ගුත්තා විහරේමු දිවසං. මේ දවල් කාලේ අද මේ සූර්යාලෝකයත් එක්ක මගේ ජීවිතයේ ගෙවෙන මේ දහවල් කාලය තුල මට ආරක්ෂාවක් සැලසේවා කියලා අදිෂ්ඨාන කරනවා. මගේ ආරක්ෂාව මේ සූර්යාලෝකයෙන් අද දවස පුරා වැඩ කරන එළියට යනවා, රස්සාවලට යනවා, ළමයි ඉස්කෝලේ යනවා, දවස ගෙවෙනවා. අද දවස පුරා මට ආශිර්වාදයක් ආරක්ෂාවක් සැලසේවා කියලා හිතනවා, අදිෂ්ඨාන කරනවා. හැබැයි අදිෂ්ඨානි සැලසෙන්නේ කොතනින්ද? ඊළඟ ගාථා. ඒ තමයි යේ බ්‍රාහ්මණා වේද ගුහු සබ්බ ධම්මේ තේමේ නමෝ තේච මං පාලයන්තු නමත්තු බුද්ධානං නමත්තු බෝධියා නමෝ විමුක්තානං නමෝ විමුක්තියා කියලා සිහි කරලා හදවතින්ම වන්දනා කරන. ඒ බ්‍රාහ්මණා වේද ගුහු සබ්බ ධම්මේ මේ විශ්වයේ සියලු ධර්මයන් අවබෝධ කරගත්ත උතුම් මුනිවරයන් වහන්සේලා පහළ වුණාද? තේමේ නමෝ ඒ සියලු මුනිවරයන් වහන්සේලාට, ඒ විශ්වයේ පහළ වෙච්ච සියලු බුදුවරයන් වහන්සේලාට මගේ නමස්කාරයම වේවා. උන්වහන්සේලාගේ බුද්ධ ශක්තියෙන් මාව අද දවස පුරාම ආරක්ෂා වේවා කියලා හිතනවා. නමත්තු බුද්ධානම් මේ විශ්වයේ පහළ වෙච්ච සියලු බුදුවරුන්ට මගේ නමස්කාරය වේවා. නමත්තු බෝධියා ඒ බුදුවරුන්ගේ බුද්ධ ඥානයන්ට මගේ නමස්කාරය වේවා. නමෝ විමුක්තානම්
විමුක්තියට පත්වෙච්ච බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා. මේ විශ්වයේ වැඩ සිටිය සියලු බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාට මගේ නමස්කාරය වේවා. නමෝ විමුක්තියා, ඒ උතුම් නිවන් මගට, ඒ ආර්ය මාර්ගයට, කෙලෙසුන්ගෙන් මිදිලා සසරෙන් මිදෙන ඒ උතුම් නිවන් මගට මගේ නමස්කාරයම වේවා කියලා වන්දනා කරන. ඕක තමයි බලවත්ම ගාථා දෙකක්. දැන් බලන්න මේ ගාථා දෙකෙන් දෙවනි ගාථාව දිහා හිතන්. ඒ බ්‍රාහ්මණාවේද ගුහු සබ්බ ධම්මේ තේමේ නමෝ තේචමං පාලය, මේ විශ්වයේ පහළ වෙච්ච සියලු බුදුවරයන් වහන්සේලාට මගේ නමස්කාරය වේවා. තේචමං පාලයන්තු, උන්වහන්සේලාගේ බුද්ධ ශක්තියෙන් අද දවස පුරාම මාව ආරක්ෂා වේවා කියලා තමන් තමන්ට ආරක්ෂාව අදිෂ්ඨාන කරනු. නමත්තු බුද්ධාණං, මේ විශ්වයේ වැඩ සිටිය සියලු බුදුවරු, අතීත යම්තාක් බුදුවරු පහළ වුණාදී සියලු බුදුවරු සිහි කරලා වන්දනා කරනවා හිතේ. නමත්තු බෝධියා, ඒ බුදුවරුන්ගේ බුද්ධ ඥාන පිකිනව නවාරහදී බුදුගුණ, චතු විසරද ඥාන, තිසැත්තෑ ඥාන, දස බල ඥාන, සූවිසි ප්‍රත්‍යඥාන, මේ සියලු බුදුගුණ, අනන්ත බුදුගුණවලට මගේ නමස්කාරය වේවා. ඒ සියලු බුද්ධ ඥානයන්ට මගේ නමස්කාරය වේවා. නමෝ විමුක්තානං, විමුක්තියට පත්වෙච්ච බුදුවරු, පසේ බුදුවරු, මහරහතන් වහන්සේලම යම්තාක් මේ විශ්වයේ වැඩ සිටියද, ඒ සියලු දෙනාට මගේ නමස්කාරය වේවා. නමෝ විමුක්තියයි, විමුක්ති මාර්ගයට, නිවන් මඟට, ආර්ය අෂ්ටාංගික මාර්ගයට මගේ නමස්කාරය වේවා. දැන් බලන්න සියල්ල කැටිවෙච්ච ගාථාව. විශ්වයේ පහළ වෙච්ච සියලු බුදුවරුන්ගේ බුද්ධ ශක්තිය, උන්වහන්සේලාගේ බුද්ධ ඥාන, බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා සියලු දෙනා ලෝකෙ පහළ වෙච්ච, ඊළඟට යම්තාක් උන්වහන්සේලා අනුගමනය කරලා නිවන් අවබෝධ කරගත් මාර්ගයක් ඇදේ මාර්ගේ, මේ සියල්ලම කැටි කරගෙන ඒ තුනුරුවන් සිහි කරලා වන්දනා කරලා දවල් දවස පුරා මට ආරක්ෂාවක් ලැබේවා, කරදර විපත් දුරු වේවා කියලා අදිෂ්ඨානයක් කරගන්න. පුදුම ආරක්ෂාවක්. පෙර අපේ බෝසතාණන් වහන්සේ පෙර ජාතක කතාවක සඳහන් වෙනවා, රත්තරම් පාට මොනරෙක් හැටියට ඉපදිච්ච එක ආත්මය, දීර්ඝායුෂ ඇති කාලෙක අවුරුදු 700ක් පුරා කිසිම විපතක් හරදරයක් නැතුව හිමාල මහ වනාන්තරේ මේ රන්වන් පාට මොනර ආරක්ෂා වුණේ ඔය ගාත දෙක සිහි කරලා කියන බෝධිසත්ව බෝසත් මොනර. එතකොට හවස් වරු දැන් අපි ගමු දවල් දවසේ. දැන් ඉතින් ওই ગાත දෙක මහා වෙලාවක් යන්නේ නැහැ අපිට. උදේ පාන්දර සූර්යාලෝකයත් එක්ක උදේ නැගිට්ටට පස්සේ හරි අපි දවස තුල ওই ગાත දෙක උදේ සිහි කළ වැඩ පටන් ගන්නවා. ඊට පස්සේ දවස තුල මතක තියාගන්න ආරක්ෂාව සැලසෙන්නේ පන්සිල් රකින්න ඕනේ. අපි කොච්චර පිරිත් කිව්වත් අපි තුල පංචශීලියවත් පිළිထලා නැත්නම් අපිට පිරිතෙන් ආරක්ෂාවක් ලබන්න අමාරුයි. පිරිතේ තුනුරුවන්ගේ ආශිර්වාදය අපිට ලැබෙද්දී ඒක අපි තුළට ග්‍රහණය වෙන්න නම්, ඒ ආශිර්වාදය අපි ලබන්න නම්, අපි ගිහි ශ්‍රාවකයෙක් නම් ඔබ දිවිහිමියෙන් පන්සිල් රකින්න කෙනෙක් වෙන්න. ඒ සීලය ඔබව ආරක්ෂා කරගන්න. තුනුරුවන්ගේ ආරක්ෂාව මේ ගාථාවල පිරිතේ ආශිර්වාදය ඔබට ලැබෙනවා. ඊළඟට දවස ගෙවලා දැන් හිතන රස්සාවලට යනවා, වැඩ කරනවා, ගෙදර දොරේ වැඩ කරනවා, පාරවල් වල යනිනවා, ළමයි ඉස්කෝලේ, ඔය වැඩ ඔක්කොම කරලා හවස් වෙලා ඉර බැහැගෙන යනකොට, අන්ධකාර එනකොට, ඉර බහිනකොට කියන තව ගාථා දෙකක් තියෙනවා. ඒකත් ලේසි, අර ගාථා දෙකේම පුංචි කොටසයි වෙනස් වෙන්නේ. අපේචයන් චක්කුමායේක රාජා හරිස්සවන්නෝ පටවිප්ප බහසෝ. අපේචයන් කියන්නේ ඉර බැස යනවා. අර උදා වෙලා ආලෝක විහිදපු සූර්යා බැස යනු. මේ ලෝකේටම රන්වන් රැස් විහිදවල, ලෝකේම බබලවල මිනිස්සුන්ට ඇස් ලබල දීපු සූර්යා බැස යනු. තන්තන් නමස්සාමි හරිස්ස වන්නම් පටවිප්ප බහසං තයජ්ජ ගුත්තා විහරේමු රත්ති. ඒ බැස යන සූර්යාට මගේ ගෞරව නමස්කාර වේවා. මොකද ඒ සූර්යාගේ ආලෝක නිසාද දවස පුරා මම වැඩ ගොඩාක් කරගත්තා. අද දවසේ මං ආරක්ෂා වුණා. අද දවසේ මං දැන් හිතන්නේ එලියක් නැතුව ගියොත් පාරවල් වල හැප්පිලා වැටෙනවා, හැප්පෙනවා, මිනිස්සු කොච්චර අනතුරු ඇවිද ගන්නවත් පුළුවන්. තමන්ට දවස ගත කරලා ඒ කටයුතු කරගන්න උපකාර කරපු සූර්යාට ගෞරවයක් දක්වන. ඒ ගෞරව කරලා අපි හිතනවා තයජ්ජ ගුත්තා විහරේමු රත්ති. අද රාත්‍රී කාලේ දැන් සූර්යා බැස යනවා. දැන් රාත්‍රිය උදා වෙනවා අන්ධකාරය තුල. අද රාත්‍රියේ මට කිසිම අනතුරක් විපතක් නොවේවා, මාව ආරක්ෂා වේවා කියලා හිතනවා. ඒ ආරක්ෂාව වෙන්නේ අර ගාථාවෙමයි. ආයමත් සිහි කරනවා යේ බ්‍රාහ්මණා වේද ගුහ සබ්බ ධම්මේ තේමේ නමෝ තේච මං පාලයන්තු, නමත්තු බුද්ධාණං නමත්තු බෝධියා, නමෝ විමුක්තාණං නමෝ විමුක්තියා කියලා ආයි සිහි කරනවා.
මේ විශ්වයේ පහළ වෙච්ච සියලූම බුදුරජාණන් වහන්සේලාට මගේ නමස්කාරවේවා. උන්වහන්සේලාගේ බුද්ධ ශක්තිය මාව අද රාත්‍රී කාලි පුරාම ආරක්ෂාවේවා කියලා තමන් තමන්ට ආරක්ෂාවක් අධිෂ්ඨාන කරගන්න. නමත්තු බුද්ධානන් නමත්තු බෝධයා, මේ විශ්වයේ පහළ වෙච්ච සියලු බුදුවරුන්ගේ බුද්ධ ශක්තිය මාව අද රාත්‍රී කාලේ ආරක්ෂාවේවා. උන්වහන්සේලාගේ බුද්ධ ඥානයන්ට මගේ නමස්කාරවේවා. නමෝ විමුක්තානම්, විමුක්තියට පත්තිච්ච බුදු පසේ බුදු මහරහතුන් වහන්සේලාට මගේ නමස්කාරි වේවා. නමෝ විමුක්තියයි නිවන් මගට මගේ නමස්කාරි වේවා. මේ තුනුරුවන්ගේ අනන්ත ගුණානුභාවයෙන් අද රාත්‍රී කාලේ මට කිසිම කරදරයක් විපතක් අනතුරක් නැතුව මා ආරක්ෂා වේවා කියලා සිහි කරනවා. ඔන්න ඔය ගාථා හතර. උදේට ගාථා දෙකයි, හවසට ගාථා දෙකයි. පිංගතුනි පුරුදු වෙන ඔබ ලෝකෙ කොහේ හිටියත් උදේ නැගිටපු ගමන් අඩු ගානේ ඔය ගාථා දෙක සිහි කළ ඇඳේ ඉඳන් හරි ඉර උදා වෙනකොට ඔය ගාථා දෙක සිහි කළ දවසේ වැඩ පටන් ගන්න. රාත්‍රී නිදාගන්න යනකොට හරි අඩුගාන ඊර බැස යනකොට හරි දේශනාවේ තියෙන ඊර බැස යනකොට අඩුගානේ අද ලයිට් ඕෆ් කරලා ගෙවල් වල හැය නිදාගන්න යන වෙලාවේ ඇඳේ ඉඳගෙන හරි පුරුදු වෙන්න උදේ හවස මේ ගාථා දෙක සිහි කරලා තමන්ගේ ජීවිතේට තමන් ධර්මානුකූල ආරක්ෂාවක් හදාගන්න. අපි ආරක්ෂාවල් හොය හොය 17 මිනිස්සු දුවනෝ. අන්න අර දේවාලේ හොඳයි කියනකොට එහෙට දුවනෝ. අන්න අරෙහි හොඳ තැනක් තියෙනවා පළයල්ලා කියපම අන්න එහෙ දුවනෝ. 17 මිනිස්සු ආරක්ෂාවල් හොය හොය දුවනවා. ධර්මයෙන් තමන්ටම ආරක්ෂාවක් හදාගන්න පුළුවන්කම තියෙද්දි ඊළඟට පින්වතුනි මේ විපත් බහුල කාලයේ තුල ඔබට ඔබේ ජීවිතයට බලවත්ම ආරක්ෂාවක් තමයි මෛත්‍රී භාවනාව පුරුදු කරන්. මෛත්‍රිය කියන්නේ පින අතර අග්‍රම පින. මෛත්‍රී වඩනකොට පෙර පිනුත් බලවත් වෙලා එනවා. පෙර සංසාරේ ඔබ දන් දීලා සිල් රැකලා පෙර සසරේ ඔබ මෛත්‍රී භාවනාව කරලා ඔබ තුල රැස් කරගත්ත සංසාරික පින් තියෙන්න පුළුවන්. ඔබ මෛත්‍රී භාවනාව වඩනකොට ඒ පෙර පින් සසර පින් බලවත් වෙලා එනවා. පින්වතුනි මෛත්‍රී භාවනාව ගැන ඔබ ගොඩාක් කරුණු අහලා ඇති. මේ මෛත්‍රී භාවනාවේ ආනිසංස ගැන හිතන් සුඛං සූපති සැපසේ ප්‍රබෝධමත් නින්දකට වැටෙනවා. සුඛං පටිබුඤ්ජති ප්‍රබෝධමත්ව උදෑසන අවදි වෙනවා. එතකොට බලන්න රාත්‍රී නින්දට යාම ප්‍රබෝධමත්ව සැපසේ අවදි වෙනවා කියන්නේ මානසික සහනයක් තියෙන කෙනෙකුට ලැබෙන. මිනිස්සු ඉන්නවා මොන දේවල් තිබුණත් කෝටි ප්‍රකෝටි බණන සල්ලි ආරක්ෂකයෝ ඊළඟට තියෙන ලෝකේ තියෙන ඉහළම ආරක්ෂක උපක්‍රම භාවිතා කරන මහා ධනවතුන් ධන කුවීරයන් ඉන්න පුළුවන්. රැට නිින්ද යන්නේ රැ එළි වෙනකන් එක්ක ඇහැරලා මානසික පීඩා ප්‍රශ්න බය තර්ජන තමන්ගේ දේපොළ දැහැගනි තමන්ගේ බලය නැතිවේ දේශපාලන බලය කවුරු හරි අල්ලගනි තමන්ගේ ව්‍යාපාරවල බලය අල්ලගනි ප්‍රශ්න රැට නින්දක් නෑ කින්නෙන් දැවෙනවා දවල්ට පිච්චෙනවා රැට දුන් දානවා කියලා බුදුහාඳුර එක තැනක පෙන්නවා. මිනිස්සු දවල් 30 ගිනි ගන්නවා ප්‍රශ්න වලින් කෙලෙස් වලින් දැවෙනවා රැට දුන් දානවා ඒවා සිහි කර කර සැලසුම් කර කර විඳවනවා රාත්‍රි. ඒ නිසා පිංගතුනි සැපසේ මානසික සහනේ මේ මොනවා තිබුණත් වැඩක් තියෙනවද මිනිස්සෙකුට මානසික සහනයක් නැත්නම්? ඒ නිසා මානසික සහනය තමයි ජීවිතේ සුවපත් භාවය. බුදුරජාණන් වහන්සේ පෙන්නවා සන්තුට්ටි පරමන් ධන පරම ධනෙ තමයි සතුට සැහැල්ලු බව මානසික සුවපත් භාවය. ඒ නිසා මෛත්‍රිය වඩන් සියලු සත්වයන් අරමුණු කරලා සුවපත් වේවා කියලා සියලු සත්වයන් අරමුණු කරගෙන මෛත්‍රිය පුරුදු කරන්න ඔබ දක්ෂ වෙන්න. ඔබ බස් එකක ගියත් පුටුවක වාඩි වෙලා හිටියත් ගමනක් යන ගමන් වුණත් වැඩක් කරන හැම වෙලාවෙම මේ මෛත්‍රී භාවනාවට කරණීයමිත සූත්‍රය හොඳට කියවන් මේ දේශනාව පුරාම තියෙන මෛත්‍රී වඩන හැටි. තිට්ටං චරං නිසින්නෝවා සයානෝවා ඉඳගෙන ඉන්නකොට හිටගෙන ඉන්නකොට ඇවිදිනකොට නිදාගන්න ඔය හැම ඉරියව්වකින්ම සියලු සත්වයෝ සුවපත් වේවා කියලා සෑම සත්වයෙක් ගැනම අවෛරී හිතකින් මෛත්‍රී සිත පතුරවන් සත්වයන්ට පවා සබ්බේ සත්තා භවන්ත සුඛිතත් මිනිස්සු විතරක් නෙමෙයි සෑම සත්වයකට මෛත්‍රී සිත පතුරවන්. එහෙම මෛත්‍රී සහගත හිතක් පුරුදු වෙනකොට සුඛං සූපති සැපසේ සාන්ත සූපත් නින්දකට වැටෙනවා. සුඛං පටිබුඤ්ජති ප්‍රබෝධමත්ව සතුටෙන් අවදි වෙනවා. ඊළඟට න පාපකං සුපිනම් පස්සති. මානසික සැහැල්ලුව කියන්නේ සැපවත් නින්දක් ලැබෙනවා වගේම පෞකාර හීන දකින්න නැහැ කියන. ඔබ දන්නවා මිනිස්සු ප්‍රශ්න වලින් පීඩා වලින් බයෙන් තැති ගැනීමෙන් ඉන්න මිනිස්සු රැතිස්ස හීනෙන් බය වෙනවා.
එක්කො නොයෙක් දේවල් යක්කු එනවා කියනවා, බෙල්ල මිරිකනවා කියන, කකුලෙන් අදිනවල් සෝනට අඩගහනවා කියනවා, පපු උඩ නැග්ග කියයි කෙනෙක් බෙල්ල මිරිකං ඉන්නවා, රටේ නැති ප්‍රශ්න සමහරුන්. ඊළඟට සමහරු ඉන්නවා හීනෙන් ඇවිදිනවා, කියෝනවා, හූ තියනවා, දඟලනවා, දත්මිටි කනෝ, ළඟ කවුරු හරි හිටියොත් ගහනවා. එතකොට මේ නිදාගන්න ගිහිල්ල මිනිස්සු මේ වගේ විපත්වලට මේක දුකක් පීඩනයක් මනුස්සේකුට සැප නින්දක් නැතිකම. බුදුරජාණන් වහන්සේ පෙන්නවා මෛත්‍රී වඩන කෙනාට මෙලොවම ලැබෙන ආනිසංසය. න පාපකං සුපිනම් පස පව්කාර හීන දකි නැහීනෙන් බය වෙන්නේ තැතිගන්න සැපවත් සුවපත් ශාන්ත නින්දක් ලැබෙනවා. ඊළඟ එක තමයි පිංගතුනේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා දේවතා රක්කත්ති. දෙවියන්ගේ රැකවරණේ දෙවියන්ගේ ආශිර්වාදෙ ලැබෙනවා. අපි දේවාල ගානේ කොච්චර ගිහිල්ලා මිනිස්සු ඔබ බලන්න ඇවිදලා දේවාලවල කොච්චර සෙනගද කියලා. ඉල්ලනවා ඉල්ලනවා යදිනවා. හැබැයි තමන් තුළ ගුණධර්මයක් නැත්නම් ඔය එක දෙවියෙක්වත් හැරිලා බලන්නේ මේ පව්කාරයෝ. දෙවියන්ට පේනවා හිත. ඔබ මතක තියාගන්න ඔබ මොන විදියට සුදු ඇඳුම් ඇඳලා මොන තරම් පිරිසිදුව නාල කරලා මිනිස්සු පිරිසිදු වෙන්න උත්සාහ කරන්නේ වතුරෙන්. අර දාඩිය ගඳ නැති වෙන්න මොන තරම් ක්‍රීම් වර්ග උලාගෙන මොන තරම් අලුත් ඇඳුම් ඇඳගෙන සෙන් පවුඩර් දාගෙන ගියත් ඒ කෙනාගේ හිතේ තියෙන කෙලෙස්වල තියෙන දුර්ගන්ධය දෙවියන්ට පවා දැනෙනවා. දෙවියන්ට පින් අංගුත්තර නිකායේ දේශනාක බුදුහාඳුර පෙන්නා මහණෙනි මේ ලෝකේ තමන් ගැන හරියටම දන්නේ තමන්. ඔබ කවුද? ඔබ මොනවද කරේ? ඔබ මොනවද කරන්නේ? ඔබේ හිතේ තියෙන්නේ මොනවද? ඔබ හොරෙක්ද? වංචනිකයෙක්ද? සල්ලාලයෙක්ද? ඒ සියල්ල දන්නේ ඔබේ හිත. ලෝකේටම හොරෙන් වැරදි වැඩ කර කර හිටියා කියලා හිතන්. හැබැයි ඔබේ හෘද සාක්ෂි ඔබ ගැන සියල්ල දන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි තමන් ගැන තමන් දන්නේ යම්සේද මේ ලෝකේ දෙවියොත් ඒ විදිහටම තමන් ගැන දකිනවා කියලා. දෙවියන්ට හිත පේනවා. ඔබේ හෘද සාක්ෂි ඔබ කියන කරන දේ දෙවියන් දකිනවා. ඒ නිසා මිනිස්සු මොන තරම් දෙවියන්ගේ පිහිට ඉල්ලගෙන දේවාල ගානේ දිව්වත් දෙවියන් දකිනවා මෙයා කවුද, මොන ජාතිය කෙනෙක්ද, සිල්වතෙක්ද, ගුණවතෙක්ද, ගුණහාපත් කෙනෙක්ද, හොරෙක්ද, වංචනිකයෙක්ද. ඒ නිසා දෙවියන්ගේ පිහිට ලබන්න නම් බුදුරජාණන් වහන්සේ දෙවියෝ පිහිට වෙනවා. හැබැයි දෙවියන්ගේ පිහිට ආශිර්වාද ලැබෙන්නේ සිල්වත් කෙනාට, ගුණධර්ම ඇති කෙනාට, මෛත්‍රිය වඩන කෙනාට, ධර්මානුකූලව ජීවත් වෙන කෙනාට. අන්න කෙනෙක් මෛත්‍රිය වඩනවා නම් දේවතා රක්කන්ති, දෙවියන් එයාව ආරක්ෂා කරන. එයා අමුතුවෙන් දේවාල ගානේ දිව්වේ නැතත් දෙවියන්ට පුද පූජා තිය මොනවා නොකරත් දෙවියන් එයාව ආරක්ෂා කරන. කරණීය මිත්‍ය සූත්‍රයේ සඳහන් වෙනවා මාතා යථානියං පුත්තං ආයුසායේක පුත්ත මනුරක්ඛේ. එකම දරුවෙක් ඉන්න අම්මා කෙනෙක් තමන්ගේ දිවි දෙවනි කොටේ දරුවව ආරක්ෂා කරගන්නවා වගේ සියලු සත්වයන් ගැන මෛත්‍රී සිත පතුරවත්. එතකොට ඒ විදිහටම දෙවියනුත් ඔබව ආරක්ෂා කරනවා. ඔබ රැක ගන්න අනතුරු වලින් වළක්වන පිහිට වෙන. ඊළඟට දෙවියන් විතරක් නෙමෙයි මනුස්සානම් පියොත් මිනිස්සුන්ටත් ප්‍රියයි කියන. ඔබ හොඳට බලන්න සමාජය තුළ සිල්වත් කෙනෙක්, මෛත්‍රී සහගතව කාටවත් කරදරයක් හිංසාවක් නැතුව ජීවත් වෙන ගුණහපත් කෙනෙක් දිහා කොච්චර මිනිස්සු ගුණ කියනවද කියලා. අසවලා බොහෝම හොඳ කෙනෙක්, ගුණහපත් කෙනෙක්, අනේ හොඳ මනුස්සයා, සිල්වත් කෙනා, කාටවත් කරදරයක් නැති කෙනෙක්, ගුණහපත් කෙනෙක්. හරියන්න ඕනේ මිනිස්සුන්ට ඔහොම කොච්චර කියනවද. මිනිස්සුන්ට එයා ප්‍රියයි. අමනුස්සානම් පියෝ අමනුස්සයන් අතරත් ප්‍රියයි. කවදාවත් අමනුස්සයන්ගේ කරදර විපත් අනතුරු වලට ලක් වෙන්නේ මෛත්‍රිය දියුණු කරන කෙනා. ඊළඟට බුදුරජාන් වහන්සේ පෙන්නනවා ගින්නෙන් වසවිසෙන් අවියාවිද වලින් අනතුරු වෙන්නේ නැතුව මෛත්‍රී දියුණු කරන කෙනා ඒ මෛත්‍රී පිනෙන් ආරක්ෂා වෙනවා කියලා. අපි හිත මොකක් හරි කර්මයක් තියනවා ගින්නෙන් අනතුරක් වෙන්න. හැබැයි ඔබ මෛත්‍රිය වඩනවා නම් මොන විදිහට හරි අඩුගානේ පිච්චිලා මැරෙන්න තියෙනවනම් යන්තම් ඇඟිල්ලක් හරි පිච්චිලා යන්තම් හරි පොඩි ප්‍රමාණයකින් හරි අනතුර පිච්චිලා බේරෙන්න පුළුවන්. විපතෙන් මොන ක්‍රමයකට හරි ආරක්ෂා වෙන. හිතාගන්න බැරි විදිහට රැකෙනවා. වසවිසෙන් කවුරු හරි අපි හිතමු වසක් කවන්න තරහකාරයෝ ඉන්නවා වහ දෙන්න බලාගෙන. එක්කෝ තමන් කන දෙයක් සමහරලාට සමහර කවුරුත් වහ දෙන්න ඕනේ. තමන් කන දේ වස වෙනවා සමහරු. සමහර කෑම බීම ගෙවල් වල තියාගෙන සමහර පරණ කරපු කෑම වෙන්න පුළුවන්. සමහර නොදන්න දේවල් සමහර කෑම තියෙනවා. මේ යමක් කාලා සමහරු කියනවා මේක මේ වෙලාවේ මේවා කෑවනම් මෙන්න මේවා කන්න එපා විස වෙනවා. සමහර අය කාපු කෑම නිසා කෑම විස වෙලා මිනිස්සු මැරෙනවා. කර්ම විපාක මොන විදිහට හරි තමන් කන බොන දෙයක් එක්ක විස වෙන්න පුළුවන්. එක්ක කවුරු හරි හතුරෙක් තරහකාරී අනතුරක් කරන්න වස විස දෙන්න ඉන්නවා කියලා හිතන්න. ආරක්ෂා වෙන්න තියෙන ප්‍රධානම දේ මෛත්‍රිය.
ඔබ මෛත්‍රී වඩනවන. මෛත්‍රිය බලවත් කරනවන. මෛත්‍රී ආනිසංසයක්, දිට්ඨ ධම්මවේදනි ආනිසංසයක්. ගින්නෙන් වසවිසෙන් අවියාවිදවලින් අනතුරු මගහැරෙනවා. වසවිසෙන් වන විපත්වලින් ආරක්ෂා වෙනවා. අවියාවිදවලින් අපි ගම කවුරු හරිතුවක් වෙඩි තියන්න බලාගෙන ඉන්නවා. කඩුවකින් පිහියකින් අනින්න කාට හරි තරාකාරයෝ හතුරු එහෙම තමයි බුදුහාමුදුරන්ටත් ගල් පෙරළුවේ ආයි. බුදුහාමුදුරුවෝ මරන්න සැලසුම් කරයි. ඒ කාලෙ හිටපු දක්ෂම රාජ බටය යොදෝල දුණු ශිල්පීන් යොදෝල බුදුහාමුදුරන්වත් මරන්න සැලසුම් කරා නම් ඒ කාලෙ හතුර ඕන කෙනෙකුට ඉන්න පුළුවන්. තරහකාරී හතුරෙක් කීරිසියාකාරයෙක් හැදෙන්නා අපේ වැරැද්දක් තියෙන්න ඕනේ. සංසාර හතුරෝ නොසිතන විදිහට ගොඩ නැගෙයි. හිනා වුණත් ඇති. සමහර අයට හිනා වෙනවා මනුස්සකමට. හිනා වුණත් ඇඟට එන්නේ. අයි මොකද උඹ හිනා වෙන්නේ කියලා ඇඟට එනවා. සමහරට අනුන්ගේ රණ්ඩු බේරන්න ගිහිල්ලා ගුටි කාලා මැරෙන අය ඉන්න. කාට හරි කෙනෙකුට අනින පිහිපාරක් අහක යන මිනිස්සෙකුට වදිනවා. කාට හරි ගහන පොළු පාරක් බේරන්න ගිය මිනිස්සයට වදිනවා. මොනවා හරි කර්ම විපාක කොහෙන් කැරකිලා එනවද කියන්න බෑ. ඒ නිසා පිංගතුණී ගින්නෙන් අනතුරු වෙන්න තියෙනවනะ. වසවිසකින් අනතුරක් වෙන්න තියෙනවනะ. අවියාවිදයකින් අනතුරක් විපතක් වෙන්න තියෙනවනะ. මෛත්‍රී වඩන කෙනා දිට්ඨ ධම්ම වේදනියව ආරක්ෂා වෙනවා කියලා දේශනාවේ තියෙනවා. බලන්න අපිට මෙලව කොච්චර ආශිර්වාදයක් ආරක්ෂාවක් මෛත්‍රියෙන් හදාගන්න පුළුවන්ද කියලා. ඊළඟට එයා මෛත්‍රී වඩනකොට එයා පැහැපත් වෙනවා, මුඛවර්ණෝ විප්පසීදති. ඒ විතරක් නෙමෙයි, එයාගේ හිත තුවටන් චිත්තං සමාධියති. ඉක්මනින් හිත එකඟ වෙනවා, හිත තැම්පත් වෙනවා, සමාධියක් ඇති වෙනවා. මේ මෛත්‍රිය කියන්නේ මහා පුදුම ආශිර්වාදයක්, ආරක්ෂාවක්. තමන්ට මෙලව ලබන්න පුළුවන් විශාලම රැකවරණයක්, ආරක්ෂාවක් මෛත්‍රීන් සලස ගන්න පුළුවන්කම තියෙනවා. මරණාසන්න වෙනකොට සිහිමුලා වෙන්නේ නැහැ කියනවා. සිහිවිකල් වෙන්නේ නැහැ. තමන් කරපු පින් කුසල් හොඳට බලවත් කරගෙන සුගතියේ හිත පිහිටවා ගන්න. මෛත්‍රිය වඩාගත් කෙනා මරණින් මත්තේ මෛත්‍රී ධ්‍යාන, මෛත්‍රී සිත ඒකාග්‍රතාවේ පිරිහෙන්නේ නැතුව දියුණු කරපු කෙනෙක් නම් මරණින් මත්තේ බඹලව උපදිනවා. විශාල ආරක්ෂාවක්. මෙලවටම හිතන්න කොච්චර ආරක්ෂාවක්ද කියලා. ඒ නිසා පින්වතුනි, අදාපි ලෝකේ ජීවත් වෙන්නේ විපත් බහුල කාලයක්. අදාපි දන්නේ නැහැ විපත කොතන තියෙනවද. දැන් බලන්න මේ වසංගතයේ ස්වභාවය. සමහර වෙලාවට කාට ලෙඩේ තියෙනවද කාට නැද්ද කියලා හොයන්නත් බෑ. සමාජයේ නියදි වශයෙන් අරගෙන පරීක්ෂා කරත් ඕන තරම් මගතොටේ යන බස්වල, බඩු ගන්න යන කඩවල, සෙනඟ පිරීලා ඉන්න පෝලිංවල ඕන තරම් සමාජයේ රෝගීන් ඉන්න පුළුවන්. අපි දන්නේ නැහැ අපි මොන තරම් අනතුරු, මේ මොන තරම් විපත් අනතුරු. අඩිය තියෙන තැන සමාජල සර්පේ ගහන්න පුළුවන්, මොකක් හරි උලක් කැලෙන්න පුළුවන්, විස කටුවක් කැනෙන්න පුළුවන්. කොච්චර විපද්ද. පය පැකිලිලා වැටිලා මැරෙන්න පුළුවන්. ගත්ත හුස්ම ටික හිර වෙලා මැරෙන්න, කන බත්පත හිර වෙලා මැරෙන්න පුළුවන්. ජීවිතේට තියෙන විපත් හොඳට සිහි කරන්න. මරණය කියන එක ඔබටවත් මටවත් කාටවත්. මේ ලෝකේ සක්විති රජවරු පහළ වුණා. දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ඇති ලෝකෙම පාලනය කරපු බලවත් රජවරු. හැබැයි මැරුණා. ඔලුවට පස්සෙලා ගියා. මහා ධන කුවේරයෝ සිටුවරු මැරිලා ගියා. සසර පුරා සාරා සංඛේය කල්ප ගණන් පාරමී පුරපු මහා පින්වන්ත උත්තමයන් වහන්සේලා පහළ වෙලා ලෝතුරා බුද්ධත්වයට පත් වුණා. උන්වහන්සේලාත් පිරිනිවන් පෑවා. අසංඛේය දෙහෙකුත් කල්ප ලක්ෂයක් පාරමී පුරලා පසේ බුදු වෙච්ච පසේ බුදුරු මේ ලෝකේ කොච්චර පහළ වුණාද? උන්වහන්සේලාත් පිරිනිවන් පෑවා. ඒකා සංඛේය කල්ප ලක්ෂයක් පාරමී පුරපු අග්‍රශ්‍රාවකයන් වහන්සේලා දෙනමත් පිරිනිවන් පෑවා. කල්ප ලක්ෂයක් පාරමී පුරලා 80 මහා ශ්‍රාවක තනතුරු ලැබපු ඒ උතුම් මහරහතන් වහන්සේලාත් පිරිනිවන් පෑවා. නිරෝගී භික්ෂූන් වහන්සේලා අතර අග්‍ර දීර්ඝායුෂ ඇති බක්කුල මහරහතන් වහන්සේත් පිරිනිවන් පෑවා. මාර්ගඵලලාභීන් කොච්චර මේ ලෝකේ දා වැඩින්නේ නැද්ද? ඒ සියලු දෙනා පිරිනිවන් පෑවා. රහතන් වහන්සේලා පිරිනිවන් පෑවා. අනිත් හැමෝම ලෝකේ මිය ගියා. උපන්නා වූ සෑම සත්වයකම නත්ති ජාත සමර නොමැරී ඉන්න පුළුවන් ක්‍රමයක් නැහැ. හැබැයි අපිට ධර්මයෙන් ආරක්ෂා වෙලා මේ ගෙවන ජීවිතය තුළ ධර්මානුකූල ආරක්ෂාවක් හදාගන්න පුළුවන්. අන්න ඒ නිසා නිතර ධර්මයේ හිතන්න. ලෝකයේ තියෙන ඇත්තම ස්වභාවය විපත අඳුනගන්න. ඒ විපත අඳුනගත්ත කෙනා ධර්මයේ පිහිටලා හොඳට සීල් රකින්න. සීලේ තමයි අපිට තියෙන එකම ආශිර්වාද ආරක්ෂාව, තමන්ට තියෙන එකම රැකවරණ. ඒ සීලේ තුළ පිහිටලා ඔබට ආරක්ෂිත ගාථා දෙකක් කියලා දුන්න. මෝර පිරිත පිරිත් පොත පෙරලලා බලන්න. උදේට කියන ගාථා දෙකයි, හවසට කියන ගාථා දෙකයි. මේ ගාථා දෙක උදේ හවස සිහි කරන්.
දවස පුරා ඉඩ ලැබෙන හැම වෙලාවෙම මෛත්‍රිය වඩන්න, මෛත්‍රී සිත පුරුදු කරන්න. මෛත්‍රී කියන්නේ විශාල ආශිර්වාදයක්, ආරක්ෂාව. ඒ මෛත්‍රී ආරක්ෂාව ජීවිතයට එකතු කරගන්න. ඒ වගේම ඔබ හැම දිනාටම මේ ලැබිච්ච මනුස්ස ජීවිතයේ තුල ඒ මෛත්‍රී ආනිසංස මෙලොවම ලබාගෙන උතුම් ධර්මීම දියුණු කරගන්න වාසනාව ලැබේවා, ලැබේවා, ලැබේවා කියලා අපි ඔබට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඔබ හැම දිනාටමත් ධර්මාවබෝධයේ පිණිස මේ පින ආශිර්වාදයක් පාරමිතාවක්ම වේවා, වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං.

0: හැම දෙනාටම සම්මා සම්බුදු සරණයි.
1: සියත බණ මඩව, සියත බණ මඩව.
2: මෙවර දේශකයාණෝ පූජ්‍ය ගලිකමුවේ ඥානදීප ස්වාමින් වහන්සේ.

0: and Pan Asia Banquet ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති Pan Asia බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 01144 667222 අමතන්න.
1: ඩිලිවරි පරක් වෙලා orders miss වෙනවද? Affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් Pick Me Flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න. Pick Me Flash කරන්න.
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට Rhino Roofing වෙතින් හඳුන්වා දෙන Rhino Premier ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත roofing sheet. Rhino Roofing within Nadunwadena Rhino Premier Roofing Sheet Petivistra Sandha Dhatunai Anuha
3: Ubatat Avashyam Mohotedi Visheshachna Takshanika Sahaya Samagin Gamana Break Nokarayan LOLC General Insurance We Help
4: Big

0: සතිපතා ස්කූටර් දිනපතා ස්මාර්ට් ෆෝන් වික්‍රේස හෝ වික් ලයිටවල ඇති ස්කෝඩ් අංකය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න. වික් බොනැන්සා
1: ආයෝජනය මාස ධාතුනක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 13%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 13.5% අසම සම පොලියා කල්පි ස්ථාවර තැන්පතු ට්‍රේඩින් A-LKA Outlook Stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි.
2: Big Big දිනුමයි Bonanza Bonanza.
0: සතිපතා ස්කූටර් දිනපතා ස්මාර්ට් ෆෝන් වික්‍රේස හෝ වික් ලයිටවල ඇති ස්කෝඩ් අංකය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න.
3: මම මගේ මුළු බිස්නස් එකටම SLIC Business Club රක්ෂණයක් දැම්මා.
4: ෂොප් එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ.
5: ගන් වතුරට සුළුසුළුමෙට දැන් මම බය නැහැ.
4: අකුණු ගැහුවත් ගිනි ගත්තත් no problem.
5: ඒ විතරක් නෑ, බිස්නස් එක දියුණු කරගන්නත් උදව් කරනවා.
3: එක ලක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ් අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අසමසම අඩුම මිල කගිල්ස් ෆුඩ් සිටි වෙතින් සුදු සීනි කිලෝග්‍රෑම් එකක් රුපියල් 212යි රතු පරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 224යි දේශීය සුදු නාඩු සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 195යි කීරි සම්බ කැකුළු සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 255යි දේශීය රතු කැකුළු සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 172යි මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය මෙම දීමන වළංගු වන්නේ 2026 අගෝස්තු 1-3 දක්වා තොග අවසන් වනතුරු පමණයි හොන්දේ සී සයිතයි
6: අම්මා ඔන්න මං අද ඔක්කොම කෑම ටික කෑවා
7: හොඳ ළමයා 100% පිරිසිදු කකෝ ෆ්‍රයි RBD පොතෙල් එක පොඩි සතරින් තියන්න කෑම රසට පොඩි වෙනසක් කළා
8: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක් දැන් බලන්න බටමුට්ටු වල ගාන පොඩ්ඩක් වැඩි කාලෙක ඉඳලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ
9: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි
10: ගන්නවා ලයිසන් එක
11: දැන් හරිනේ අමාරු
9: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි.
8: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය.
9: මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි.
8: හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සපල පොලිය 111.84යිනි. දැන් ඉතින් අවුරුදු පහට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 115ක පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්. 13.19 මේක කෝල් එකක් ගන්නකෝ. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩන ඉතින් නේද?
12: ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: था टॉप स्टोरी।
1: මහර නොසන්සුන්තාව ගැන වාර්තාවක් කැඳවයි. මහර බන්ධනාගාරය ඇතුළු නොසන්සුන්තාවේ සම්බන්ධයෙන් මේ වන විට කරුණු විමසීමක් සිදු කර ඇති බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර පවසනවා. ජේෂ්ඨ බන්ධනාගාර නිලධාරීන් විසින් තමන්ට කරුණු වාර්තා කිරීමෙන් පසු ඉදිරි පරීක්ෂණ කටයුතු පිළිබඳ තීරණයක් ගන්නා බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. මහර බන්ධනාගාරය තුළ ඊයේ පස්වරේ ඇති වූ නොසන්සුන්තාවය මේ වන විට සම්පූර්ණයෙන් පාලනය කර ඇති බවද අමාත්‍ය හර්ෂණ නානායක්කාර ප්‍රකාශ කළා. ආරක්ෂාව සඳහා බන්ධනාගාර පරිශ්‍රයට තවදුරටත් පොලිස් විශේෂ කාර්ය බලකාය, යුද හමුදාව සහ පොලිසිය යොදවා තිබෙනවා. මහර බන්ධනාගාරයේ ඊයේ පස්වරේ නොසන්සුන්තාවයක් ඇති වූයේ රැඳවියන් පිරිසක් කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන්. එහිදී සිදු වූ ගැටුම් වලින් එක් රැඳවියෙකු මියගොස් තවත් 6 දෙනෙකු තුවාල ලැබුවා. පේරු හි සංචාරකයන් රැගත් කුඩා ගුවන් යානයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයන් 13 දෙනෙකු මිය ගොස් තිබෙනවා. අනතුරට ලක්ව ඇත්තේ කැරවන්සේ 208 නැමැති ගුවන් යානයක්. පේරු හි නස්කාර රේඛා පුරාවිද්‍යා ස්ථානයට ඉහළින් පියාසර කරමින් තිබෙදී යානය කඩා වැටී තිබෙනවා. මගින් 11 දෙනෙකු සහ නියමුවන් 2 දෙනෙකු මියගිය පිරිසට ඇතුළත්.
0: Top story.
2: අනුග්‍රහය සැමට අතදුන්, ගමනට ජවයදුන්, රටට පණදුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. David Peris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Mahabili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within Amathanna 0111 788 666.

Good morning. උදේ 8යි විනාඩි 8යි. බලන්න නේද? අලුත් මාසෙක 8වෙනි මාසේ පළවෙනි ඉරිදා. වෙලාව කියන්න ලැබුණේ 8යි 8ට. ඔයා විශ්වාස කරනව නේද මේ විශ්වයෙන් ඔයාට ලැබෙන blessings? ඔයා විශ්වාස කරනව නේද ඔයාව? එහෙනම් ඒ විශ්වාසෙත් එක්කම මේ මාසෙත් ඔයාගේ හැම හිණයක්ම හිමීට හිමීට හැබෑ කරගන්න ඕනේ හරිද? මං ඉන්න උදේ 11 වෙනකම් මේ පැත්තට මැසේජ් එකක් දාලා තියන්න.

0: ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: රෝද දෙකක් උඩ යන වාහනයක් නිසා අනතුර බහුල වීමේ අවදානම වැඩි. ඒ වගේම මහජනතාවගෙනුත් ව්‍යාපාරික ප්‍රජාවගෙනුත් ඉල්ලනවා අපි මෙම හෙල්මට් අලෙවි කිරීමේදී සහ මිලදී ගැනීමේදී ප්‍රමිතියෙන් යුතු හෙල්මට්ම මිලදී ගැනීමට අවශ්‍ය කටයුතු කරන්න කියන එක කාරණිකව ඉල්ලීමක් කරනවා.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6

0: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් පාලට වශී වෙන්න ෆිනිසිං වහලක් නම් කලරක් තමයි.
1: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
2: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
3: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
1: ඉතින් මේ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718492492 0718132277.
4: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance We Help.
5: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. Rhino Roofing within හඳුන්වා දෙන Rhino Premier Roofing Sheet. වැඩි විස්තර සඳහා 13996 අමතන්න.

0: Anuna da sudu kontigena e Disney.
1: Danin Anna. Sathi dawasala hawasa dekata.
2: Theater hot and spicy with sudu kochi.
1: Godak adare.
3: Theater teli depaya. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
4: මාව දැකලා හැංගුණානේ.
5: හැංගුණා මං. මම මේ කළු වෙනකම් මෙතෙන්ටලා හිටියේ.
3: කළු සුදු සහ පැතලි චරිත එකම වේදිකක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරින නගරයක්.
6: මට එහෙම ඕන නෑ යකි. මට එහෙම ඕන මම මේ මිනිහ කසාද බඳගන්න නෑනි.
3: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සේනගෙන දූවිලි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
1: සියත TV තුලින්.

0: දැන් වෙලා උදේ 8:31.
1: ජපානේ ඔකිනාවල කියනනේ වයසකම මිනිස්සු ඉන්නේ. හවස 6-7 වෙද්දි වැඩ ටික ලස්සනට ඉවර කරලා ඒගොල්ලෝ රෙස්ට් කරනවා.
2: Okay.
1: Rest.
2: Resting.
1: Resting වගේ આવත් ඉතින් එක ඉවරයිනේ.
3: මුලටම දන්න සුපිරි රේඩියෝ ඩබල් අට් එක. සියත FM Breakfast Drive. අනුග්‍රහය.
4: පොළොවේ රන්නස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම බිලට කොහොමද දෙන්නේ?
5: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම වී.
6: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා Cargill's Food City.
7: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
8: රුපියල් 35,000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus. සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබාගත හැකි.
9: සුබ දවසක්.
10: අලුත් වෙලා.
9: පහසු වෙලා. තෑගි වැඩි වෙලා.
11: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
12: The Palace Gampaha. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න. 0710-666-222. Prime Residences.
13: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්.
14: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
15: Finishing වහලක් ලෙස කලර් අප් ෆ්ලෝ වැජබෙනා. ඔයත් වහලට වශී වෙන්න. Finishing වහලක් නම් කලර් අප් තමයි.
16: 1500cc turbo engine කින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. Test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114 768.

0: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණය පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටික ලංකා ටයිල්ස්. කුකුෆ්‍රයි RBD පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම ඔබ අස කරන සැප නින්දක සුවය විඳිමෝ. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
2: ෆුල් චාර්ජ් එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන Bajaj Vigo Electric 3 රෝද රථය David Pieris E-Mobility වෙතින් 0114700550.
3: රන් පවුමකට ඉහළ අප්‍රිකාරම අමතන 0115880400 LOLC රන් සවි රන්නය සේවාව පරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන.
4: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
5: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා.
6: shop එක හොර කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ.
7: ගංගාතරට සුලසුලුනට දැන් මම බය නැහැ.
8: එක රක්ෂණයකින් business එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා insurance general business club.

උදෑටයි විනාඩි 44යි. බලාගෙන හිටියා නේද? මැසේජස් ටිකක් ඇවිල්ලා තියෙනවා. මම්බලේ සින්දු ටිකක් එක දිගට අහන්න දීලම හින්දි සින්දුවක් ප්ලේ කරන ගමන් ඔයාව මතක් කරන්න. උත්තරා ඉන්න අපි වහගෙන එයාගේ අලස් සචිනිවත් එකතු කරගන්නලු ලස්සන සින්දුවකට. එතකොට සහන් ඉන්නවා, නෙතුක ඉන්නවා, මේ කට්ටිය එකතු කරගන්නවා මේ හින්දි සින්දුවට. හොත් මැසේජ් එකක් කියවලා තියන්න. 0711982894 අපේ වට්ස්ඇප් නම්බර් එකට. තැන්ක් යූ ඔයාගේ මැසේජ් එකට.

0: දෙදහස් විසි පවසර SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන්ට හිමිවන දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකුමින් මවකම
1: කෑමක නම් කෑම රසටම තිබුණා
2: පොඩි වෙනසක්. 100%ක් පිරිසිදු කොකෝ ෆ්‍රයි RBD පොල් තෙල් එක්ක මගේ ආදරණීයන්ට සතුට රසගුණ එක්කලා.
0: කොකෝ ෆ්‍රයි RBD පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
3: බිස්නස් එකට ඕඩර් සෙද්දී ඩිලිවරි ගැන වොරි වෙලා හරියන්නේ නැහැ. Pick me flash එක affordable cost එකකට ඉක්මනටම packages යවන්න වගේම ගෙන්න ගන්නත් දැන් හරිම ලේසි. Live tracking සහ goods insurance තියෙන නිසා තවත් පහසුයි. ඔයාගේ business එකත් express කරගන්න Pick me flash book කරන්න.
4: සතියන්තයේ අඩුම මිල පෙරළිය. බෝංචි කිලෝග්‍රෑම් එකක වෙළඳපොළ මිල රුපියල් 560යි. අපේ මිල රුපියල් 430යි. අප නැනික TJ අඹ කිලෝග්‍රෑම් එකක වෙළඳපොළ මිල රුපියල් 600යි. අපේ මිල රුපියල් 500යි. මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය. මෙම දීමනා වළංගු වන්නේ 2026 අගෝස්තු 1 සිට 3 දක්වා. තොග අවසන් වෙනතුරු පමණයි. කොන්දේසි සහිතයි.
5: ඒක හරිම අපූරු ලෝකයක්. Alice in the Wonderland park.
6: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
5: Music. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට එහෙ තිබ්බ ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. ආ, තේකබඩුවල ලස්සන.
7: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
5: එයාගේ නම සීතා. සීතා! මට කෑ ගැස්සුනානි. එතකොටම මට හැරුණා. වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මා ගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
8: ලොව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
9: දැන් පෑන් ඒෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන් ඒෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114 667 222 අමතන්න.
10: සියත සතියන්.

0: किया था टॉप स्टोरी
1: ඇඳිරි නීතිය පනව ඇති ප්‍රදේශවල ජනතාවට දැනුම් දීමක් ඇඳිරි නීතිය පනව ඇති ග්‍රාම නිලධාරී වසම්වල ජනතාවට සිය නිවෙස් වලින් බැහැර නොවන ලෙස පොලිසිය උපදෙස් ලබා දී තිබෙනවා පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ් වුඩ්ලර් සඳහන් කළේ එම ජනතාවට හදිසි අවස්ථාවකදී ළඟම සිටින පොලිස් නිලධාරියෙකු දැනුවත් කළ හැකි බවයි
2: ජනතාවගෙන් ඉල්ලනවා මේ අවස්ථාවේදී තම තමන්ගේ නිවෙස්වල රැඳී සිටින්න අනවශ්‍ය ගමන් සඳහා ප්‍රවේශ නොවන කෙසේ නමුත් ඔබට යම් කිසි අවශ්‍ය සේවයක් අත්‍යවශ්‍ය කරුණක් සඳහා ඔබට ප්‍රවේශ වන්නට අවශ්‍ය නම් ඒ සඳහා ළඟම සිටින පොලිස් නිලධාරියෙකු සහාය ඔබට ලබා ගන්නට පුළුවන්
1: බ්‍රාගම පොලිස් බල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් තුනකට ඊයේ රාත්‍රියේ පොලිස් ඇඳිරි නීතිය පනවනු ලැබුවා. 246 කැන්දලියද්ද පාළුව බටහිර, 246 සී කැන්දලියද්ද පාළුව උතුර සහ 181 ජී දඹු යන ග්‍රාම සේවා වසම් සඳහා නැවත දැනුම් දෙනතුරු ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි. මහර බන්ධනාගාරයේ ඊයේ පසුර ඇති වූ නොසන්සුන්තාවයත් සමග රැඳවියන්ගේ ඥාතීන් බන්ධනාගාරය ආශ්‍රිත ප්‍රදේශයට රැසී කලහකාරී ලෙස හැසිරීම මෙම තත්ත්වයට හේතු වුණා. රුසියාවේ අවන්හලක බෝම්බයක් පුපුරා යාමෙන් පුද්ගලයන් 3 දෙනෙක් මිය ගොස් තිබෙනවා. ඉන්තුවාල ලැබූ සංඛ්‍යා 21ක්. මෙම ප්‍රහාරය සිදු ඇත්තේ මොස්කවෙහි ඉතාලි අවන්හලකයි. පුපුර ද්‍රව්‍ය රැගෙන ගිය කාන්තාවක් අවන්හලට ඇතුළු වීමට උත්සාහ කිරීමේදී පිපිරීම සිදු වුණා.
3: අනුග්‍රහය සැමට අත දුන් ගමනට ජවය දුන් රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Marbili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Amathanna 011178 868

උදේ 9යි විනාඩි 9යි. ඔන්න ඔයා විශ්මිත එක්ක සියත වීකෙන්ඩ් එකේ අත ඉරිදා දෙවනි පැයට ඇවිල්ලා ඉන්නේ. මට හිතනවා මේ පැයේදී යාළු ටිකක් එකතු කරගෙනම මගෙන් ඉල්ලලා තියෙන නටන්න පුළුවන් සින්දුවක්. හැමදාම හැම වෙලේම වගේ සියත දෙන්නේ නටන්න පුළුවන් සින්දුනේ. ඉතින් ඒ හින්දම තමයි චුට්ටක් වෙනස් විදිහට කූල් එකේ ඉරිදට වෙනම ප්ලේලිස්ට් එකක්. කාම් ප්ලේලිස්ට් එකක් ඔයාට දෙන්නේ. ඉතින් මම මේ සින්දුවට එකතු කරගන්නවා. යාළුවෝ ටිකව මට මැසේජ් එක එවන්නේ. මාතලේ ඉඳලා දේවික. මමත් හොඳින් ඉන්නවා. පවුල කට්ටියම එකතු කරගන්න. හස්බන්ඩ් දුමි, දෝනිලා දෙන්න, සඳ, සනු, මනු, දෝනි, හිමා, බුම්මු, රශි, ඩිල්මාකි, මේ හැමෝවම ආදරෙන්.

0: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: පෞද්ගලික
2: අභිලාෂයන් වලට තමයි නීතිය නැව්වේ. නීතිය වෙනස් කරේ
0: බුද්ධියට විමසන්න දෙන සටහන්. ඇත්තටම සත්‍යද?
3: අවංකව මේ රට ගැන හැඟීමක් එම ජනතාවට සතුටුදායක පුවක් තමයි කියලා මම හිතනවා. මේ කාට
4: ආණ්ඩුව ඉතින් හැමෝම තරහ කරගෙන ඉස්සරහට යන ගමනක් තමයි පේන්නේ.
0: සෑම දිනකම උදෑසන 6යි 30, දහවල් 12, සවස 6, සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
5: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 492, 0711 327 777. Global University Partners, නම්බර 221, ධර්මපාල මාවත, කොළඹ 7.
6: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance, we help.
7: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලීන් ටයිල් එකතුව Majestica Lanka Tiles.
8: ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.

0: සතිපතා ස්කූටර් දිනපතා ස්මාර්ට්ෆෝන් වික්‍රේසර් හෝ වික්ලයිටවල ඇති එස්කෝඩ් අංකය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න. වික් බොනන්සා
1: බුද්ධිමත් ආයෝජනය මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 14.5%ක අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු trading A-LKA outlook stable ලියාපදිංචි මුල්ල සමගමකින්.
2: අම්මේ මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නේ. නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නේ.
3: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
4: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරම්මනවා.
5: පහවසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
6: සියත පොකට් මනි අනුග්‍රහය.
7: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක්කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook. සැබෑම රාජිනියන් කිරුළු ගන්වන ජාත්‍යන්තර තලයේ අභිෂේක මංගල්‍ය.
8: සියත Big Twin Lady Miss World Sri Lanka 2026.
9: අයුබෝවන් මම අනුදු ගුණසේකර සියත Big Twin Lady Miss World Sri Lanka 2024. මං හිතන්නේ මේ ඔබේ අවස්ථාව. රුවින් පිරුණු ඔබ ජීවිතේ ලස්සනම තැනකින් පටන් ගන්න.

0: මෙවර දැනුමෙන් පෞෂෙන් සහ රූප සුන්දරත්වයෙන් පිරිපුන් රාජනීය ඔබද සිහින කිරුල හිස දනන්නට දැන්ම සියතු මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා ඉන්ස්ටාග්‍රෑම් හෝ ෆේස්බුක් පිටුවට ඔබේ අයතුම් පත යොමු කරන්න.
1: සියත බිට්වීන් ලේඩි මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2026
0: ටයිටල් ස්පොන්සර්
2: ඔබේ සමට දිගුරණ දීප්තිය ට්වීන් ගාලා ගන්න. Big Twin Lady Racer එකට අදම මාරුවෙන්න. Big Twin Lady. ඔබත් සැනින් දෙදේ.
3: Theater. Tele දෙපැය. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
4: හතර දෙනාගෙන පොඩි කොස්සක් තියෙනවා.
5: මන් නම් හිතන්නේ නැහැ.
3: දකින හීන පෙනෙන මානෙට ලංවද සියල්ල බොඳව යන නිමිෂයක්.
6: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
7: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙලෝ ටිකක්.
3: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
8: බලන් ඉන්න බලන් ඉන්න සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30ට සියත TV තුලින්
3: සියත සතියක්.

උදේ 9යි විනාඩි 23යි. ස්පෙෂල් යාළුවෙක් ඉන්නවා. යාළුවෙක් කියන්නේ මෙයා බර්ත්ඩේ ගර්ල් කෙනෙක්. හැබැයි ඊයේ තමයි බර්ත්ඩේ එක තිබ්බේ. එතකොට යාගේ නංගි නිල් මට ඕනේ මට කියලා අපේ සියතෙන් විශ්ෂක එයාගේ අක්කට. නෑනා කිව්වට ඉතින් එයාගේ අක්කනේනේ විශ් කරන්න ඕනෙලු. ඉතින් සියත අපි ඔයාට සුබම වාසනාවන්ත, හිතේ තියෙන හැම බලාපොරොත්තුවක්ම ඉටුවෙන නිරෝගිමත් උපන්දිනයක් වෙන්න කියලා සියත අපි ගොඩක් ආදරෙන් විශ් කරන චන්ද්‍රිකා. පවුල් පිටින් සියත අහනෝ, ගෙවල් පිටින් සියත අහනෝ. බොහොම ස්තුතියි මේ ආදරයට. මං හිතනවා ඔයාට ලැබිලා තියෙන චන්ද්‍රිකා මේ ලෝකේ ඉන්න හොඳම නංගිලාගෙන් එක්කෙනෙක්. නිල්මා, thank you so much ඔයාගේ මැසේජ් එකට. මේ සින්දුව ස්පෙෂලි ඔයාගේ අක්කා චන්ද්‍රිකාට.

0: ഡെങ്കു മാരാന്തികായി. මේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර.
1: දින දෙකකට වඩා ඔබට උණ තිබුණොත් ඒ ඩෙංගු රෝගය විය හැකිය. එම නිසා සුදුස්කම්ලත් වෛද්‍යවරයෙකු හමු වී අවශ්‍ය ප්‍රතිකාර ගන්න. ඔබට උණ රෝගය සෑදී ඇත්නම් ඒ ඩෙංගු රෝගය විය හැකි බැවින් විවේකයෙන් සිටීම ඉතා වැදගත්.
0: මෙම පණිවිඩය ඔබ වෙත කෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
2: ඇඟ රිදෙනවා වගේ තාත්තේ.
3: හිට මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
2: මං කාලදරයක් නැතුව ආවා තාත්තේ.
3: හරි පුතේ. ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙන්න.
4: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
5: තැනමයිදන් ගනුදෙනු පහසුයි LBSIM app එකෙන්.
6: පහසුව සලසයි, සුහදව සලකයි. LB රන්නයි.
7: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට්.
8: අත්‍යවශ්‍ය
9: භාණ්ඩ සඳහා අසමසම අඩුම මිල කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් සුදු සීන කිලෝග්‍රෑම් එකක් රුපියල් 212යි, රතු පරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 224යි, දේශීය සුදු නාඩු සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 195යි, කීරි සම්බ කැකුළු සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 255යි, දේශීය රතු කැකුළු සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 172යි. මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය. මෙම දීමන වළංගුවන්නේ 2026 අගෝස්තු 1-3 දක්වා තොග අවසන් වනතුරු පමණයි. හොන්දේසි සහිතයි. ඕෆිට් ප්‍රීමියම් ඉන්වර්ටර් එයර් කන්ඩිෂනර් රුපියල් 179,999 සිට ස්මාර්ට් වයිෆයි ෆාස්ට් කෝලින් සමග 12,000 18,000 24,000 BTU වලින් පූවා වගකීමක් සමග ලංකාවේ අඩුම මිලට අඩුම මිල දී ගන්න අමතන්න 0676 251 3020.
10: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩ මුට්ටු වල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි.
11: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
12: ගන්නවා ලයිසන් එක.
13: දැන් හරිනේ අමාරු.
11: වයිෆ් කේ කටත් පොඩ්ඩක් වැඩි.
10: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය.
11: මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සපල පොලිය 111.84යිනේ. දැන් ඉතින් අවුරුදු පහට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 115ක පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්? 13.19 කෝල් එකක් ගන්නකො. සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් වැද්දනීති නේද?
14: 2012 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම කේ බ්‍රාංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්ලුක්.
15: සමහරු එන්නේ සද්ද අහලා,
16: තව සමහරු එන්නේ සුවඳට,
15: තවත් සමහරු එන්නේ අලුත් දේවල් හොයාගෙන.
16: ඒ ඔක්කොම එක ෆන් එකක් ගන්න ඕනේ නම් ඩවුන් සවුත් එන්න ඕනේ. ඩවුන් සවුත් එන්න ඕනේ.
17: ගෝල් ඉන්ටර්නැෂනල් එක්ස්පෝ 2026.
18: Motor Show,
17: Lifestyle Expo,
18: Construction Expo,
17: Industrial Expo එක ඇතිවෙන්න සතුටු වෙන්න.
18: අගෝස්තු 14, 15 සහ 16 උදේ 10 සිට රෑ 10 දක්වා ගල්ල සමනල ක්‍රීඩාංගණයේදී.
17: බිස්නස් කරනවද, ඉන්වෙස්ට් කරනවද, නැත්නම් ෆැමිලිය එක්කත් එක්ක එන්ජොයි කරනවද? Goal International Expo 2026.
19: මාධ්‍ය අනුග්‍රහය සියත TV, සියත FM සමගින් Kiss FM.

දේවිකා ඉන්නවා අපි වහගෙන. දේවිකා කියලා තියෙනවා, මං හැමදාම සියතත් එක්කමයි, ආදරෙයි, ඔයාටත් ආදරෙයි කියලා. ඉතින් විශ්මිත දෙන මේ ආදරයට ස්තුතියි. ඒ වගේම මං යන්න හදන්නේ රත්නපුරේ පැත්තට. සුජිත් ඉන්න අපි වහගෙන. මං හිතන්නේ අදත් අම්මා එක්ක තමයි සියතහන් ඉන්නේ. තියෝ දෙන්නවත් ගොඩක් ආදරින් මේ හින්දි සින්දුවටම එකතු කරගන්නවා.

0: සියත පත්තරේ විත් හසා උදේ හතයි පනහට අනුග්‍රහය CDB එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 0111 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමි වන දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකුමින් මවකමින්
1: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
2: ස්විස්ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි විලට විකුණන ජෙනුවින් අය.
3: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
4: ඒ මිස් මේක කියන වැඳිරියට තව වඳුරෙක්ව කසාද බන්දල පවා දුන්නා. ඒ තරම් ඉහළ ජනප්‍රියත්වයක් මිස් මේක ළඟා කරගත්ත අභ්‍යවකාශයට
5: ගිහිල්ලා
4: බලන්න නේද? දැන් ඔයාලට එහෙම ජනප්‍රිය වෙන්න අභ්‍යවකාශයට එහෙම යන්න ඕනේ
5: නැහැ. දැන් මොඩ කතාවක් කිව්වම ඇති.
6: ගොඩේ
0: ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
7: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස
8: සතිපතා ස්කූටර් දිනපතා ස්මාර්ට්ෆෝන් වික්‍රේසර් හෝ වික්‍රයිටවල ඇති එස්කෝඩ් අංකය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න.
9: දැන් පෑන් ඒෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන් ඒෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114 667 222 අමතන්න.
10: බිස්නස් වැඩවලට ට්‍රක් හොයලා මැති වෙලාද? අඩි 7 ඉඳන් 16 මාර වෙනකන් ඕනම ට්‍රක් එකක් ලේසියෙන්ම බුක් කරන්න. ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න පික් මී ට්‍රක්.
11: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමිය රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
12: ලීසින් පොලිය අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්නෙ නැත්තේ? LB ලීසින් විදින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වැඩිම ලීසින් මුදල අඩුම පොලියට. දැන් මාමතන්න 0112200.
13: තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයේ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකෝ WhatsApp message එකක්.
7: දැන්ම තරවගේ 9යි 9යි 0.714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
0: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
14: සියත pocket money.
15: Turn 98.2 and 98.4.
16: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ත්ව කොට්ටාසයක් නෙවෙයි.
7: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
16: මේක කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
7: අනිත් එක ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙමෙයි මාකටර් කෙනෙක්.
16: තාවට දක්ෂණම් මාකටිං දන්නවනම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න කියාපු තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
7: හිතෙන ඕනෙම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0.71 555 6044 අපිට WhatsApp කරන්න.
16: මේ චාන්ස් එක මිස් කරගන්න එපා. මොකද අපි ඉන්ටර්විව් කරන්නේ එකපාරයි.
17: සත්‍යන්තී අඩුම මිල පෙරළිය බොන්චි කිලෝග්‍රෑම් එකක් වෙළඳපොළ මිල රුපියල් 560යි. අපේ මිල රුපියල් 430යි. අපනෑනික TJ අඹ කිලෝග්‍රෑම් එකක් වෙළඳපොළ මිල රුපියල් 600යි. අපේ මිල රුපියල් 500යි. මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය. මෙම දීමනා වළංගු වන්නේ 2026 අගෝස්තු 1 සිට 3 දක්වා තොග අවසන් වනතුරු පමණයි. කොන්දේසි සහිතයි.
18: සියන්

0: यह था टॉप स्टोरी।
1: මහර බන්ධනාගාරයේ අංශ කිහිපයකට දැඩි හානි. මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාවය අතරතුර රැඳවියන් විසින් බන්ධනාගාරයේ අංශ කිහිපයකට හානි සිදු කර තිබෙනවා. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායක සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් මහර බන්ධනාගාරයේ ප්‍රධානීන් විසින් බැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිත බවයි.
2: ඊයේ දින මහර බන්ධනාගාරයේ රැඳවියන් විසින් ඇති කරන ලද නොසන්සුන්කාරී තත්ත්වය උඩ බන්ධනාගාරයේ තුල මුළු තැංගය සම්පූර්ණයෙන්ම විනාශ කරලා තියෙනවා. ඊළඟට ඊයේ දින විවෘත කරන ලද රැඳවියන් වෙනුවෙන් ඉදිකරන ලද පුනරුත්ථාපන ගොඩනැගිල්ල සම්පූර්ණයෙන් විනාශ කරලා තියෙනවා. ඊළඟට පුනරුත්ථාපන කාර්යාලය, ප්‍රධාන ජේල කාර්යාලය සම්පූර්ණයෙන් විනාශ කරලා තියෙනවා. බන්ධනාගාර රෝහල විනාශ කරලා තියෙනවා. ඊට අමතරව බන්ධනාගාරයේ අලුතෙන් ඉදිකිරීමට යෝජිත කාර්යාල පරිසරයේ තහඩු ආවරණයකින් තාප්ප කොටසක් වෙන් කරගෙන තියෙනවා. ඒ කොටසට රැඳවියන් පැමිණ එයින් පිටතට පැමිණීමට හා ඒ තහඩු ආවරණයට පහර දීමට කටයුතු කළා. ඊට අමතරව ප්‍රධාන ගේට්ටුවට පහර දීමට කටයුතු කළා.
1: මහර බන්ධනාගාරයේ පසුරු ඇති වූ නොසන්සුන්තාවය මේ වන විට සම්පූර්ණයෙන්ම පාලනය කර තිබෙනවා. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ සියලු රැඳවියන් ඔවුන්ට නියමිත සිරමැදිරි වෙත යොමු කර ඇති බවයි.
3: අනුග්‍රහය සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Amathanna 0117 888 666 Siyata Satyan

ඉතින් ඉතින් ඔන්න ආව තුන්වෙනි පැයට. උදේ 10යි විනාඩි 8ක් වෙද්දී අලුත් මාසේ මේ අලුත් පැයේ, හැබැයි මං ඉන්න අන්තිම පැයේ, ඔයාට පුංචි දෙයක් මතක් කරන්න ඕනේ අනිවාර්යෙන්ම. අත්හරින්න බය වෙන්න එපා. නොගැලපෙන දේවල් නොගැලපෙන මිනිස්සුන්ව අයින්ම කරලා දාන්න. මොකද ඔබට තියෙනවා හීන ගොඩක්, ඔබට තියෙනවා ටාගට්ස්. ඒ හැම දෙයකටම යන්න නම් දැන් හිතන්න එපා, අයියෝ මේ අවුරුද්දේ 8 වෙනි මාසෙටත් ඇවිල්ලා මට කරගන්න පුළුවන් වෙයිද? ඔබට කරන්න බැරි නම් වෙන කාටද පුළුවන්? පොඩ්ඩක් හිතලා බලන්න.

0: ඌතේ උදෑසන 6:30ට දහවල් 12ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති
1: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 13.96 අමතන්න
2: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න LOLC General Insurance We Help
3: අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙන්න.

0: සරකට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
0: කුකෝ ෆ්‍රයි සතුටු රසය ගෙනෙන කුණේ.
2: මම මගේ මුළු බිස්නස් එකටම SLIC බිස්නස් ක්ලබ් රක්ෂණයක් දැම්මා.
1: ෂොප් එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නෑ.
3: ගංගාතුරට සුවිසිලෙට දැන් මම බය නෑ.
1: අකුණු ගැහුවත් ගිනි දැත්තත් නෝ ප්‍රොබ්ලම්.
3: ඒ විතරක් නෑ, බිස්නස් එක දියුණු කරගන්නත් උදව් කරනවා.
2: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් රිපෝට් සමාජිකයන් සඳහා කගිල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගාවට්ටා මෙඩෝලි ෆැට් ස්ප්‍රෙඩ් ඉතිරි රුපියල් 290යි ප්‍රීමා ස්ටෙලා චිකන් රස නූඩල්ස් 5 පැක් එක ඉතිරි රුපියල් 165යි මැජික් වැනිලා ඇන් චොක්ලට් අයිස් ක්‍රීම් ඉතිරි රුපියල් 300යි ක්ලෝස් අප් රෙඩ් හොට් ටූත් පේස්ට් ඉතිරි රුපියල් 115යි කගිල්ස් ෆුඩ් සිටි
4: ඩෙලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? අෆෝඩබල් කොස්ට් එකකට ඉක්මනට පැකේජස් යවන්නත් ගෙන්න ගන්නත් පික් මී ෆ්ලෑෂ් තියෙනවා. ඔයාගේ බිස්නස් එකත් එක්ස්ප්‍රෙස් කරන්න පික් මී ෆ්ලෑෂ් කරන්න.
5: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 50ක කෙටි කාලීන ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 11.12ක අසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. Fitch Rating A-LKA Outlook Stable ලියාපදිංචි මුළු සමාගමකින්.
6: අම්මේ, මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ. නෑ නෑ, මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
7: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
8: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක උත්තරම.
9: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ 9කමයි වසරයි 0714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
10: සියත පොකට් මනි අනුග්‍රහය.
11: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- Stable Outlook.
12: ශ්‍රී ලාංකීය රියැලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය සියත Voice of Family. ටැලන්ට් එකට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිංකරන දැවැන්තම වේදිකාව. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත Voice of Family. ජූලි 10 වැනිදා සිට සෑම සිකුරාදා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත TV තුලින් උණුසුම අත්විඳින්න, වෙනස අත්දකින්න, ඔබත් ලෑස්ති වෙන්න. සැබෑම රාජිනියන් කිරුළු ගන්වන ජාත්‍යන්තර තලයේ අභිෂේක මංගල්‍ය.
13: සියත Big Twin Lady Miss World Sri Lanka 2026.
14: අයුබෝවන්, මම අනුදු ගුණසේකර, සියත Big Twin Lady Miss World Sri Lanka 2024. මං හිතන්නේ මේ ඔබේ අවස්ථාව. ගුවෙන් පිරුණු ඔබ ජීවිතේ ලස්සනම තැනකින් පටන් ගන්න. එන්න.
15: දැනුමෙන් පෞෂෙන් සහ රූප සුන්දරත්වයෙන් පිරිපුන් රාජිනිය ඔබද සිහින කිරුල හිස දනන්නට දැන්ම සියත Miss World Sri Lanka Instagram හෝ Facebook පිටුවට ඔබේ අයදුම්පත යොමු කරන්න.
13: සියත Big Twin Lady Miss World Sri Lanka 2026.
16: Title sponsor.
17: ඔබේ සමට දිදුලන දීප්තිය Twin ගාලා ගන්න. Big Twin Lady Racer එකට අදම මාරු. Big Twin Lady. ඔබත් සැනින් දිදුලන්න.

මාපලකම පියා ජේ ඉන්නව අපි වහගෙන බොහොමත්ම ස්තුතියිවාගේ මැසේජ් එකට. ජගත් කියලා තියෙනවා රික්වෙස්ට් කළා තියෙන සින්දුවක්. මට ඒ සින්දුව අත දෙන්න බැරි වෙයි. හැබැයි තරහ වෙන්න එපා. දෙකටම සිය තහන් ඉන්න. ඊළඟ සින්දුවට නෙමෙයි මේ සින්දුවට මම ඔයාව එකතු කරගන්නවා.

ඔන්න මං හදන්නේ පිළියන්දල පැත්තට යන්න. හැමදාම වගේම ඔන්න නදී ඉන්න මුළු පවුල පිටින් සිය තහගෙන. හස්බන්දු මින්ද, පුතා ලකිඳු, එයාගේ දුව මහීෂා, මෙන්න මේ කට්ටියවත් එකතු කරගන්නවා සෙන්ටිග්‍රේඩ්ස් ලකේ මේ සින්දුවට. එතකොට තව කෙනෙක් ඉන්නවා, එයාවත් මේ සින්දුවටම එකතු කරගත්තොත් හොඳයි නේද? පිළියන්දල ඉඳන් මම යනවා පෝලන්ඩ් වලට, ක්‍රොටෝසාන් වල වෙනද වගේම හොලිඩේක අපි වහන. ඔයාට ගොඩාක් ස්තුතියි. මඩපාතින් යාගේ වයිෆ් රසිකා, දුව පුතා මේ හැමෝවම එකතු කරගන්නෝ. මැසේජ් එකට තැන්ක් යූ.

0: ඩෙංගු මාරාන්තිකයි. මේ නාවල බෙස්ට්කයා වෛද්‍ය ආයතනයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී අසංක වීරසිංහ.
1: ඩෙංගු රෝගයේ ඇතිවෙන මූලික රෝග ලක්ෂණ තමා තද උණ තත්ත්වයක්, හිසේ කැක්කුමක්, ඇඟේ මාංශ පේශිවල සහ හන්දිවල ඇතිවෙන කුම් තත්ත්ව නැත්නම් ඇඟේ පතේ රුදාව සහ ඇතැම් අවස්ථාවලදී රතු පැහැති පොඩි රෑෂ් එකක් ඩෙංගු රෝගයත් එක්ක ඇතිවෙන්න පුළුවන්.
0: ඩෙංගු මාරාන්තිකයි. මෙම පණිවිඩය ඔබ වෙත කෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
2: ඇඟ රිදෙනවා වගේ තාත්තේ.
3: හිත මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
2: මං කාදරයක් නැතුව ආවා තාත්තේ.
3: හරි පුතේ, අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
4: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
5: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකී කියලා ලැබෙන්නේ නින්දෙන්. ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. වැලෙන්ටිනෝ ඉටලි වෙල්නස් මැට්‍රස් කලෙක්ෂන් සමගින් දවසම ලස්සන කරන නින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. වැලෙන්ටිනෝ ඉටලි ෆ්ලැග්ෂිප් එක්ස්පීරියන්ස් සෙන්ටර්, වෝඩ් ප්ලේස් කොලඹෝ 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
6: හරිම තැනට ගියේ ඉන්න. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
7: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
8: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
9: Gentlemen, welcome to Bangkok, Thailand.
10: Hi, මම ශේනියා. foreign campus එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ Thailand. visa documents ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට Thailand ඇවිල්ලා මගේ degree එක පටන් ගන්න මට පුළුවන් වුණා.
11: ජීවිතේ විනාශ කරන හීනෙට දැන්ම කතා කරන්න. Global University Partners. 0718 492 492 3277.

0: දහස් 25 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පුහිමියන්ට හිමිවන දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා Insurance Life පියකුමින් මවකමින්
1: සමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
2: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට Alice in the Wonderland වගේ.
3: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
2: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට එහෙ තිබ්බි ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. ආ, තේක්ක බඩුවල ලස්සන.
4: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
2: එයාගේ නම සීතා. සීතා! මට කෑ ගැස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මා ගෙදර ගියා. අතටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනය.
5: ලොව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
6: සමහරු එන්නේ සද්ද අහලා.
7: තව සමහරු එන්නේ සුවඳට.
6: තවත් සමහරු එන්නේ අලුත් දේවල් හොයාගෙන.
7: ඒ ඔක්කොම එක්ක ෆන් එකක් ගන්න ඕනේ නම් ඩවුන් සවුත් එන්න ඕනේ. ඩවුන් සවුත් එන්න ඕනේ.
8: Goal International Expo 2026.
9: Motor Show,
10: Lifestyle Expo,
9: Construction Expo,
10: Industrial Expo එක ඇති වෙන්න සතුටු වෙන්න.
9: අගෝස්තු 14, 15 සහ 16 උදේ 10 සිට රෑ 10 දක්වා ගල්ල සමනල ක්‍රීඩාංගණයේදී.
10: බිස්නස් කරනවද, ඉන්වෙස්ට් කරනවද, නැත්නම් ෆැමිලි එකත් එක්ක එන්ජොයි කරනවද? Goal International Expo 2026.
11: මාධ්‍ය අනුග්‍රහය සියත TV, සියත FM සමගින් Kiss FM.

0: بھی ہنسی ساتھیا
1: උදේ 9යි නෙවෙයි උදේ 10යි විනාඩි 44යි. එහෙම තමයි. චුට්ටක් වැරදෙන්න ගිහිල්ලා ඔහට තේරෙනවා නම් ආ මෙතන මට වැරදෙන්න තමයි යන්නේ කියලා. එතනම බ්‍රේක් එකක් අරගෙන ඉස්සරහටම යන්න. ඔබට පුළුවන්. මොකද මේ අලුත් මාසයක්. ඔයාට ඔයා විදිහට ඉන්න පුළුවන් හොඳම මාසයක් මේ අවුරුද්ද තියෙන. ඉතින් ඉලක්කයක් තියාගෙන, හීනයක් තියාගෙන වැඩ කරන්න, ප්ලෑන් කරන්න. ඒ හැමදේම අනිවාර්යෙන්ම යථාර්ථයක් වෙනවාමයි.
0: තු හස්ති රහේ
1: කිහිඟන්න හැපි වීකෙන්ඩ් විශ්මිය ඔයාට කොටක් කාතරෙයි කියලා රහසින් කියන්න කිව්වේ වෙන කවුරුත් නෙවෙයි. හැමදාමත් අපි වහන

0: සියත පත්තරේ විත් හසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගණතෙන් කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 011 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමි වන දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් Life බියකමින් මවකමින්.
1: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
2: ස්විස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරිබිලට විකුණන ජෙනුවින් අය.
3: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
4: ඒ මිස් බේකර් කියන වැඳිරියට තව වඳුරෙක්ව කසාද බන්දල පවා දුන්නා. ඒ තරම් ඉහළ ජනප්‍රියත්වයක් මිස් බේකර් ළඟා කරගත්ත අභ්‍යවකාශයට
5: ගිහිල්ලා
4: බලන්න නේද? දැන් ඔයාලට එහෙම ජනප්‍රිය වෙන්න අභ්‍යවකාශයට එහෙම යන්න ඕනේ නැහැ
5: නේද? දැන් මොඩ කතාව කිව්වම නැති.
6: ගොඩේ
0: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
7: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
8: දැන් පෑන්ේෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන්ේෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 4667 222 අමතන්න.
9: බිස්නස් එකට ඕඩර් සෙද්දී ඩිලිවරි ගැන වොරි වෙලා හරියන්නේ නැහැ. Pick Me Flash එක affordable cost එකකට ඉක්මනටම packages යවන්න වගේම ගෙන්න ගන්නත් දැන් හරිම ලේසි. Live tracking සහ goods insurance තියෙන නිසා තවත් පහසුයි. ඔයාගේ business එකත් express කරගන්න Pick Me Flash book කරන්න. අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අසමසම අඩුම මිල Cargill's Food City වෙතින් සුදු සීනි කිලෝග්‍රෑම් එකක් රුපියල් 212යි. රතු පරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 224යි. දේශීය සුදු නාඩු සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 195යි. කීරි සම්බක් කැකුළු සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 255යි. දේශීය රතු කැකුළු සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 172යි. මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය. මෙම දීමන වළංගුවන්නේ 2026 අගෝස්තු 1-3 දක්වා. තොග සන්මරතුරු පමණයි. හොන්දේසී සහිතයි.
10: හැමෝම එකම විදිහට හිතුවොත් ලෝකෙ ලස්සන වෙන්නේ නැහැ. වෙනසකට තමයි මුළු ලෝකයක් ආස කරන්නේ.
11: කළුතර හෝලි ක්‍රොස් විද්‍යාලය ඔන්න දරුවන්ගේ වෙනස් අදහස් වලට වේදිකාවක් හදලා.
10: සම්මානී රෝ 2026 වාර්ෂික චිත්‍ර හා අත්කම් ප්‍රදර්ශනය
11: අගෝස්තු මාසේ 5 සහ 6 දෙදින පුරා විද්‍යාල පරිශ්‍රයේදී.
10: අපේම දරුදැරියන්ගේ අලුත් අදහස් එයාලගේ පින්සල් ඉරිවලින් ලස්සන නිර්මාණ විදිහට දැසින් දකින්න.
11: හෝලි ක්‍රොස් දරුවෝ විතරක් නෙවෙයි කළුතර දිස්ත්‍රික්කයේ පාසල් රැසක සිසුන් සහ ගුරුවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මේ සුවිශේෂී අධ්‍යාපනික සහ සංස්කෘතික අත්දැකීම ඔබත් ඇවිත් විඳගන්න.
10: මාධ්‍ය සහයෝගය සියත ටීවී සියත FM.
9: ඉස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
12: Turn 98.2 and 98.4.
13: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ත්ව කොට්ටාසයක් නෙවෙයි.
11: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
13: මේක කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එකයි.
11: අනිත් එක ගුවන් විදුලි නිවේදකෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙමෙයි මාකට කෙනෙක්.
13: කතාවට දක්ෂ නම් මාකටින් දන්නවා නම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න කියාපු තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
11: හිතෙන ඕනෙම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි 2ක් කතා කරලා 0.71 555 6047ට අපිට WhatsApp කරන්න.
13: මේ චාන්ස් එක මිස් කරගන්න එපා. මොකද අපි ඉන්ටර්විව් කරන්නේ එකපාරයි.
14: සියත ටෙලි දෙපය. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
15: ඔය ඉන්නේ 10 වෙනි ඔලමුලනේ. එයාගේ තාත්තා නමවිල්.
16: එක වගේ 7ක් ඉන්න විකාර රූපී ලෝකේ 7න් එකක් වුණු පුදුම රජෙක්.
17: කාජිරිය ගොබ්බයා.
18: ඒයි කාටද ගොබ්බයා තෝ ගොබ්බයා කිව්වේ?
19: නිලබල කරේති ඔලමුල පුරේ.
11: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රියේ 7ට සියත ටීවී තුලින්.

0: කතා ටොප් ස්ටෝරි
1: බන්ධනාකාර ගැටුම ගැන නාමල්ගෙන් එක් සටහනක්. බන්ධනාකාරය තුළ අඛණ්ඩව සිදුවන ගැටුම් තවදුරටත් තනි සිදුවීම් ලෙස බැහැර කළ නොහැකි බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ මහර බන්ධනාකාර ඇති වූ නොසන්සුන්තාවය සම්බන්ධයෙන් සීඑක්ස් ගිණුමේ සටහනක් තබමින්. මන්ත්‍රීවරයා සඳහන් කළේ බන්ධනාකාර පද්ධතියට තාවකාලික පැලැස්තරයේදීම නතර කර එම පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමට රජය වහපියවර ගත යුතු බවයි. මෙම ගැටුම් තුළින් පිළිබිඹුවන්නේ දුර්වල කලමනාකාරීත්වය, නිසි නායකත්වයක් නොමැතිවීම සහ පිරිහීමට ඉඩහැර ඇති බන්ධනාකාර පද්ධතියක ඛේදවාචකයේ බවද නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සඳහන් කළා. ඉරානය සමග වේගවත් ගිවිසුමක් ඇති කරගන්නේ නම් ඉරානයට එරෙහි ප්‍රහාර අත්හිටවන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. සිට්‍රස් සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව ප්‍රකාශ කළා. හෝමෝ සමුද්‍ර සන්ධිය වහම විවෘත කිරීම සහ ඉරානයේ න්‍යෂ්ටික අවිනිෂ්පාදනය අත්හිටවීම අදාළ අවසන් ගිවිසුමට ඇතුළත්. සියත ප්‍රධාන පුවත් මධ්‍යාහන 12ට බලාපොරොත්තු වන්න.
0: අනුග්‍රහය සැමට අතදුන්, ගමනට ජවයදුන්, රටට පණදුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place He GWM Experience Center within Amathanna 011 1188 666

ඇත්තට මහන්නද මං පුංච දෙයක්. කළුවරට හිත බයයිද? සමහර වෙලාවට කළුවරට අපේ හිත බය වෙනවා නේද? හැබැයි ඉතින් දැන් නම් එහෙම හිත බය කරගන්න ඕනි නෑ. මොකද මාෂි ඇවිල්ලා ඉන්නේ වීකෙන්ඩ් එකේ සතුට අරගෙන. වීකෙන්ඩ් එකේ සතුට ඉතින් මාෂි ළඟ තියෙනවා කියලා දන්නවනේ. උදේ 11 ඉඳලා හවස 4 වෙනකන් ලස්සන සින්දු ගොඩාක් එක දිගට අහනවා නම් මෙතන තමයි හොඳම තැන. මැසේජ් එකක් එවලා තියන්න 0711928294ට. එහෙම මැසේජ් කරොත් කළුවරට නම් හිත බය වෙන එකක් නෑ. හවස 4 වෙනකන් ඉන්න

0: සහ ප්‍රවෘතිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: රෝද දෙකක් උඩ යන වාහනයක් නිසා අනතුර බහුල වීමේ අවදානම වැඩි. ඒ වගේම මහජනතාවගෙනුත් ව්‍යාපාරික ප්‍රජාවගෙනුත් ඉල්ලනවා අපි මෙම හෙල්මට් අලෙවි කිරීමේදී සහ මිලදී ගැනීමේදී ප්‍රමිතියෙන් යුතු හෙල්මට්ම මිලදී ගැනීමට අවශ්‍ය කටයුතු කරන්න කියන එක කාරණිකව ඉල්ලීමක් කරනවා.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට දහවල් 12ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance We Help.
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
4: අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
5: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
6: සතුට රස ගුණ මුසුමෙන කැමවල රස සුරකින
5: කුකුෆ්‍රයි RBD පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
7: මුළු පවුලටම මගේ ගානටම
8: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්.
9: දැන් බලන්න බටමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි.
8: කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි.
10: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
11: ගන්නවා ලයිසන් එක.
12: දැන් හරිනේ අමාරු.
9: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි.
8: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්.
9: හැබැයි
8: කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය.
9: මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි.
8: හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි.
9: ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සපල පොලිය 11.84%නේ. දැන් ඉතින් අවුරුදු පහට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 15% පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්.
8: 13.19 කෝල් එකක් ගන්නකෝ.
9: සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩන ඉති නේද?
13: තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට බ්‍රිතාන්‍යයට එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners කතා කරන්න 0771

0: එකයි හාරසිය අනු දෙක බිඳුවයි හතයි එකයි එකසිය තිස් දෙකයි හැත්තෑ හතයි හැත්තෑ හත. අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකය කියලා ලැබෙන්නේ නින්දේ. ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center World Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
1: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 13ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 13%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 13.5%ක අසම සම පොලියක් LP ස්ථාවර තැන්පතු trading A-LKA outlook stable ලියාපදිංචි මුල් සමාගමකේ.
2: අම්මේ මං තමයි මේසරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
3: නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
4: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
5: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරම්මනවා.
6: පහවසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ. ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714151151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
7: සියත පොකට් මනි අනුග්‍රහය.
8: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම්කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: நல்ல சுற்று கொச்சி டிஸ்னே
1: දැනෙන්න අහන්න සතිය දවස්වල හවස දෙකට
2: සියත hot and spicy with sudu kochi
1: ගොඩක් කදරේ
3: සියත ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලිනාට්‍ය පෙළක් බලන්න
4: මං හිතුවේ මේ ඔයාලගේ ගෙදර වැඩ කරන වැඩකාරී කියලා. ඔයාලා මේ වගේ අලුත් දෙන්නවද?
5: මොකද මේ වගේ කියන්නේ?
3: සමතන ඇති සමත හමුව ඇති දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
5: සාස් ලංකාවට වෙලා කොහොමද නැ මාව හොයාගත්තේ?
1: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත ටීවී තුලින්.

මේ වෙලාවේ ලස්සන සින්දුවක් අහන්න තිබ්බොත් හොඳයි මාෂි කියලා මට තරුෂිකා නවෝදනී මැසේජ් එකක් එවලා තියෙනවා. බණ්ඩාරවල ඉඳලා තමයි මැසේජ් එක එවලා තියෙන්නේ නේද? ලස්සන සින්දුවකට ගොඩාක් ආදරය කරන හස්බන්ඩ් ඉන්නවා මයුර. එතකොට ෆැමිලි එක හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. එකතු කරගන්න. ඒ වගේම සුජිත් ඉන්නවා මේ වෙලාවේ ගම්පහ ඉඳලා. මේ සින්දුවට එකතු කරගන්න. දිගටම අහගෙන ඉන්න.

0: ഡെങ്കു മാരാന്തികായി. මේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර.
1: උණ හිසරද මස්පිඬු වේදනාව ඔක්කාරය හෝ වමනය සමෙහි රතුපැහ ලප විදුරු මසෙන් හෝ නාසයෙන් රුධිරය පිටවීම යනාදී රෝග ලක්ෂණ ඇත්නම් එය ඩෙංගු රෝගය විය හැකිය.
0: මෙම පණිවිඩය ඔබ වෙත කෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
2: ඇඟ රිදෙනා වගේ තාත්තේ.
3: හිත මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
2: මං කාදරයක් නැතුව ආවා තාත්තේ.
3: හරි පුතේ.
4: ජපානේ ඔකිනාවල කියනනේ වයසකම මිනිස්සු ඉන්නේ. හවස 6-7 වෙද්දි වැඩ ටික ලස්සනට ඉවර කරලා ඒගොල්ලෝ රෙස්ට් කරනවා.
2: Okay.
4: Rest.
2: Resting.
4: Resting වගේ આવත් ඉතින් එක ඉවරයිනේ.
5: ලක්කම දන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක. 7FM

0: ඔය දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුමවි.
1: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා Cargill's Food City.
2: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
3: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිගර් ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි.
4: සුබ දවසක්.
5: අලුත් වෙලා.
4: පහසු වෙලා.
6: තෑගි වැඩි වෙලා.
7: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. චාතික ලොතරැයි මණ්ඩලය.
8: The Palace Gampaha. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න. 0710666222. Prime Residences.
9: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්.
10: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
11: Finishing වහලක් ලෙස color of flow වැජබෙනා. ඔයත් වහලට වශී වෙන්න. Finishing වහලක් නම් color of තමයි.
12: 1500cc turbo engine එකකින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114 700 678.

0: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්. කුෆ්‍රයි RBD පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම ඔබ ආස කරන සැප නිින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center World Place Colombo 7 වෙත. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
2: ෆුල් චාර්ජ් එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන Bajaj Vigo Electric 3 රෝද රථය David Pieris E-Mobility වෙතින් 0114700550
3: රන්පෞමකට ඉහළ අප්‍රිකාරමත් අමතන්න 0115880400 LOLC රන්සලි රන්නය සේවාව පරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන
4: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න
5: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා
6: ෂොප්පිකාරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නෑ.
7: ගංවතුරට සුරසිරුමෙට දැන් මම බය නෑ.
8: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
9: දොරකුළු වැරෙන මතක සේප්පු.
10: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාප් සින්දු කියනවා. එයාගේ උර හිසට ඔළුව තියා මං අහන්නේ නෝයි.
9: ජීවිතේ අයවැය පියවන ගීපද සාක්කි.
11: මම පුංචි බයිසිකලේ එනකොට ඇය හොඳ කාර් එකක ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
9: රැයක් පුරා විඳින පැයක්.
12: රැ 10යි.
9: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රැ 10ට සියත අහන්න.
13: කැපුවා නේද ඩබල් ඉර ඩබල් පොකට් ඇඳන් ඒ මැදට ඩබල් දාලා කන් අප දෙකකුත් දාලා
14: ඈරාලහමි
13: ඇහුන් නැද්ද මං කියපුවා
14: නෑ නෑ අහන් හිටියේ
13: මොනවද අහන් හිටියේ
14: එකම ආටිස්ගේ ඩබල් ඩබල් සින්දු
13: හෑ
14: ඔහුරාලහමි වන් ඇන්ඩ් ඔන්ලි සින්දු සියත
15: සතිය දවස් පහේම උදේ 10 ඉඳලා දවල් 12 වෙනකන්
16: අනුග්‍රහය
17: දැනෙන්න අඳින්න රිසිසේ
16: Dilika Vardhan Textiles

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල සියත හෙඩ්ලයින් රිවියු
1: මහර නොසන්සුන්තාව අවසන් ගැටුම ගැන වාර්තාවක් ඇඩවයි සජිත්ගේ නාඩුවට චෝදනා නීතිඥ සංගමේ ජනපතිට ඉල්ලීමක් ට්‍රම්ප් ඉරානයට එරෙහි ප්‍රහාර අත්හිටවයි
0: වැඩි විස්තර දහවල් 12 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න.

0: සියත පත්තරේ විත් හසා උදේ හතයි පනහට අනුග්‍රහය CDB එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 0111 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමි වන දැවැන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් දියකුමින් මවකමින්
1: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
2: ස්විස්ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරිබිලට විකුණන ජෙනුවින් අය.
3: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
4: ස්වභාවික රසගුණයක සුවබර දිවයකට මගේ මුළු පවුලටම එක්කරන සතුට රසය.
5: කොකෝ ෆ්‍රයි RBD පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්.
6: බිස්නස් වලට ට්‍රක් හොයලා මැති වෙලාද? අඩි 7 ඉඳන් 16 මාර වෙනකන් ඕනම ට්‍රක් එකක් ලේසියෙන්ම බුක් කරන්න. ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න පික් මී ට්‍රක්.
7: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
8: LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0111 715 555 අමතන්න.
9: සත්‍යන්තී අඩුම මිල පෙරළිය. බෝංචි කිලෝග්‍රෑම් එකක් වෙළඳපොළ මිල රුපියල් 560යි. අපේ මිල රුපියල් 430යි. අප නැයනික TJ අඹ කිලෝග්‍රෑම් එකක් වෙළඳපොළ මිල රුපියල් 600යි. අපේ මිල රුපියල් 500යි. මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය. මෙම දීමනා වළංගු වන්නේ 2026 අගෝස්තු 1 සිට 3 දක්වා තොග අවසන් වෙනතුරු පමණයි. කොන්දේසි සහිතයි.
10: ඕෆිට් ප්‍රීමියම් ඉන්වර්ටර් එයර් කන්ඩිෂනර් රුපියල් 179,999 සිට ස්මාර්ට් වයිෆයි ෆාස්ට් කූලින් සමග 12,000 18,000 24,000 BTU වලින් පූවා වගකීමක් සමග ලංකාවේ අඩුම මිලට අදම මිලදී ගන්න අමතන්න 0176 251 3030.
11: දැන් පෑන් ඒෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන් ඒෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114 667 222 අමතන්න.
12: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ව කොට්ටාසයක් නෙවේ.
13: පළවෙනි වචන 10-15 ඕනම මනුස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
12: මේක කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එකක්.
13: අනිත් එක ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙමේ මාකටර් කෙනෙක්.
12: කතාවට දක්ෂනම් මාකටින් දන්නවනම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න කියාපු තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
13: හිතෙන ඕනෙම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0171 555 6047 අපිට WhatsApp කරන්න.
12: මේ chance එක miss කරගන්න එපා. මොකද අපි interview කරන්නේ එකපාරයි.

0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතටකත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: මහර නොසන්සුන්තාව අවසන්. ගැටුම ගැන වාර්තාවක් ඇඳවයි. සජිත්ගේ නාණ්ඩුවට චෝදනා. නීතිඥ සංගමයෙන් ජනපතිට ඉල්ලීමක්. ට්‍රම්ප් ඉරානයට එරෙහි ප්‍රහාර අත්හිටුවයි.
0: දේශීය සියත. Local news on Seetha. අනුග්‍රහය.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
3: David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madhuli Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Amathanna 01117866
1: මහර බන්ධනාකාරය ඇතු නොසන්සුන්තාවයේ සම්බන්ධයෙන් මේ වන විට කරුණු විමසීමක් සිදු කර ඇති බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානයක්කාර පවසනවා. ජේෂ්ඨ බන්ධනාකාර නිලධාරීන් විසින් තමන්ට කරුණු වාර්තා කිරීමෙන් පසු ඉදිරි පරීක්ෂණ කටයුතු පිළිබඳ තීරණයක් ගන්නා බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. මහර බන්ධනාකාරී ඒ පසුරේ නොසන්සුන්තාවයක් ඇති වූයේ රැඳවියන් පිරිසක් කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන්. රැඳවියන් පිරිසක් බන්ධනාගාරයේ වහලේ මත නැග කලාකාරී ලෙස හැසිරීමත් සමග මෙම නොසන්සුන්තාවය ඇති වුණා. එෙහිදී රැඳවියන් විසින් බන්ධනාගාර අංශ කිහිපයක් විනාශ කරනු ලැබුවා. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක AC ගජනායක සඳහන් කළේ අද උදෑසන වන විට බන්ධනාගාරයේ තත්ත්වය සම්පූර්ණයෙන්ම පාලනය කළ බවයි.
4: ඊයේ දින මහර බන්ධනාගාරයේ රැඳවියන් විසින් ඇතිකරන ලද නොසන්සුන්කාරී තත්ත්වය උඩ බන්ධනාගාරයේ තුල මුළු තැංගය සම්පූර්ණයෙන්ම විනාශ කරලා තියෙනවා. ඊළඟට ඊයේ දින විවෘත කරන ලද රැඳවියන් වෙනුවෙන් ඉදිකරන ලද පුනරුත්ථාපන ගොඩනැගිල්ල සම්පූර්ණයෙන් විනාශ කරලා තියෙනවා. ඊළඟට පුනරුත්ථාපන කාර්යාලය ප්‍රධාන ජේල කාර්යාලය සම්පූර්ණයෙන් විනාශ කරලා තියෙනවා. බන්ධනාගාර රෝහල විනාශ කරලා තියෙනවා. ඊට අමතරව බන්ධනාගාරයේ අලුතෙන් ඉදිකිරීමට යෝජිත කාර්යාල පලිස්රේ තහඩු ආවරණයකින් තාප්ප කොටසක් වෙන් කරගෙන තියෙනවා. ඒ කොටසට රැඳවියන් පැමිණ එයින් පිටතට පැමිණීමට හා ඒ තහඩු ආවරණයට පහර දීමට කටයුතු කළා. ඊට අමතරව ප්‍රධාන ගේට්ටුවට පහර දීමට කටයුතු කළා. ඒ නොසන්සුන්කාරී තත්ත්වය අද උදේවන තුරු රැඳවියන් විසින් ඇති කර තිබුණා. බන්ධනාගාර නිලධාරීන්, පොලිස් නිලධාරීන්, විශේෂ කාර්ය බලකාය නිලධාරීන්, ගුවන් හමුදාව, යුද හමුදාව, නාවික හමුදාව සහයෝගයෙන් මේ වන විට එම රැඳවියන්ව සාමකාමී තත්ත්වයට පත් කරලා තියෙනවා.
1: මේ අතර ආරක්ෂාව සඳහා බන්ධනාගාර පරිශ්‍රයට තවදුරටත් පොලිස් විශේෂ කාර්ය බලකාය යුද හමුදාව සහ පොලිසිය යොදා තිබෙනවා. බන්ධනාගාරයේ නොසන්සුන්තාවය පාලනය කිරීම සඳහා යොදා සිටි පොලිස් විශේෂකාර්ය බලකා සාමාජිකයන් සංඛ්‍යාව 300ක්. ඊයේ ඇති වූ ගැටුම්වලින් රැඳවියෙකු මියගොස් තවත් 6 දෙනෙකු තුවාල ලැබුවා. තුවාල ලැබුවන් ප්‍රතිකාර ලබන්නේ රාගම රෝහලේ. බන්ධනාගාර ඇති වූ නොසන්සුන්තාවයත් සමග රාගම පොලිස් වසමේ ග්‍රාම නිලධාරී වසම් තුනකට පැන වූ පොලිස් ඇඳිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මකයි. 246 කැන්දලිය අද්දපාලු බටහිර, 246C කැන්දලිය අද්දපාලු උතුර සහ 181G දඹු යන ග්‍රාම සේවා වසම් සඳහා නැවත දැනුම් දෙනතුරු ඇඳිරි නීතිය පනවනු ලැබුවා. මහර බන්ධනාගාරයේ ඒ පසුරු ඇති වූ නොසන්සුන්තාවයත් සමග රැඳවියන්ගේ ජාතීන් බන්ධනාගාරය ආශ්‍රිත ප්‍රදේශයට රැස් වී කලහකාරී ලෙස හැසිරීම මෙම තත්ත්වයට හේතු වුණා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී ෆෙවර්ඩ්ල සඳහන් කළේ ඇඳිරි නීතිය පනව ඇති ග්‍රාම සේවා වසම්වල ජනතාවට හදිසි අවස්ථාවකදී ළඟදීම සිටින පොලිස් නිලධාරීන්ට දැනුවත් කළ හැකි බවයි.
5: මහජනතාවගෙන් ඉල්ලනවා මේ අවස්ථාවේදී තම තමන්ගේ නිවෙස්වල රැඳී සිටින්න, අනවශ්‍ය ගමන් සඳහා ප්‍රවේශ නොවන. කෙසේ නමුත් ඔබට යම් කිසි අත්‍යවශ්‍ය සේවයක් අත්‍යවශ්‍ය කරුණක් සඳහා ඔබට ප්‍රවේශ වන්නට අවශ්‍ය නම් ඒ සඳහා ළඟම සිටින පොලිස් නිලධාරියෙකු සහාය ඔබට ලබා ගන්නට පුළුවන්.
1: බන්ධනාගාරයේ නිසි පරිදි පාලනය කරගත නොහැකි ආණ්ඩුවට රටක් පාලනය කිරීමට නොහැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ජන හමුවකට එක්වමින්.
6: දැන් බලන්න මේ වර්තමාන රජේ හිරකතරක් පාලනය කරගන්න බෑ. එතන මේ රටේ බන්ධනාගාර පද්ධතිය කළමනාකරණය කරන්නට බැරි රජයක්. බන්ධනාගාර පද්ධතිය තුළ තිබෙන ප්‍රශ්නවලට, ගැටලුවලට, ඒ නිර්මාණය වෙන අභියෝගවලට ඉස්තිරසාර තිරසර විසඳුම් ලබා දෙන්නට බැරි ආණ්ඩුව. පුළුවන් රටේ ලක්ෂ 220ක් පොදු ජනතාවගේ ජන ජීවිත සුඛිත බුදිත කරා.
1: මේ අතර බන්ධනාගාර තුළ අකණ්ඩව සිදුවන ගැටුම් තවදුරටත් තනි සිදුවීම් ලෙස බැහැර කළ නොහැකි බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමර් රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ මහර බන්ධනාගාරය ඇති වූ නොසන්සුන්තාව සම්බන්ධයෙන් සේක්ස් ගිනුමේ සටහනක් තබමේ. මන්ත්‍රීවරයා සඳහන් කළේ බන්ධනාගාර පද්ධතියට තාවකාලිකව පැලැස්තර යෙදීම නතර කර එම පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමට රජයේ වහාපියවර ගත යුතු බවයි. මෙම ගැටුම් තුලින් පිළිඹිබුවන්නේ දුර්වල කළමනාකාරීත්වය, නිසි නායකත්වයක් නොමැතිවීම සහ පිරිහීමට ඉඩහැර ඇති බන්ධනාකාර පද්ධතියක ඛේදවාචකයේ බවද නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සඳහන් කළා. විනිසුරුවරුන් විශ්‍රාම ගැන්වීමේ වයස ඉහළ නැන්වීම සඳහා ඉදිරිපත් කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා වේලාවක් වෙන් කර දෙන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමේ ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ නීතිඥ සංගමේ සභාපති රජීව් අමරසූරිය සහ ලේකම් නලින්ද සිල්වාගේ අත්සනින් යුතුව ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමි. එමගින් නීතිඥ සංගමය පෙන්වා දී ඇත්තේ අදාළ සංශෝධනය මගින් ධූරයේ නියුතු විනිසුරුවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීම පමණක් සිදු කිරීම අධිකරණීය ස්වාධීනත්වයේ කෙරෙහි මහජනයා තබා ඇති විශ්වාසයට අහිතකර ලෙස බලපෑ හැකි බවයි. ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභ්‍යාචනාධිකරණයේ අනුමත විනිසුරුවරුන් සංඛ්‍යාව මෑතකදී ඉහළ නංවා ඇති බැවින් විශ්‍රාම වයස ඉහළ දැමීමට තරම් හදිසි ආයතනික අවශ්‍යතාවයක් නොමැති බවයි නීතිඥ සංගමය සඳහන් කළේ. මෙවැනි තීරණාත්මක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන තාවකාලික අවශ්‍යතාවයක් මත සිදු නොකළ යුතුයි. විනිවිද භාවයෙන් යුත් මහජන පැහැදිලි කිරීමක් සහ අදාළ පාර්ශ්වයන්ගේ පුළුල් සාකච්ඡාවකින් පසුව පමණක් ඒ සිදු කළ යුතු බවටද නීතිඥ සංගමය පෙන්වා දී තිබෙනවා. සාකච්ඡාවක් ඉල්ලා තමන් මීට පෙර යොමු කළ ලිපියකට මෙතෙක් නිල ප්‍රතිචාරයක් ලැබී නොමැති අතර තම අදහස් ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලබා දීමට පෙර අමාත්‍ය මණ්ඩලය අදාළ යෝජනා අනුමත කර ඇති බවයි එම සංගමය සඳහන් කළේ. යනුව ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් පැවැත්වෙන තෙක් යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් තවදුරටත් කිසිදු පියවරක් නොගන්නා ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉල්ලීමක් කර තිබෙනවා. රත්මලාන ප්‍රදේශයේ සිදු වෙඩි තැබීම සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් දෙකක් මගින් මේ වන විට පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. මද්‍රව්‍ය ජාවාරමක් හේතුවෙන් වෙඩි තැබීම සිදු ඇත යන පරීක්ෂණ ක්‍රියාත්මක බවයි පොලිසිය පැවසුවේ. වෙඩි තැබීමෙන් මියගිය රත්මලාන ප්‍රදේශයේ පදිංචි අවුරුදු 57ක පුද්ගලයෙක්. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පලා කොස් ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මගින් විමර්ශන ක්‍රියාත්මකයි. වසරේ ගත වූ කාලය තුළ සිදු ඇති වෙඩි තැබීම් සංඛ්‍යා 24ක්. ඉන් 16 දෙනෙකු මිය ගියා. කොළඹ වරායේ සිට බස්නාහිර දෙසින් නාවික සැතපුම් 17ක් පමණ දුරින් වූ මුහුදේදී වෙළඳ නෞකාවකින් මුහුදට වැටී පාවෙමින් පවතින බහලුම් මාලදිවයින් නෞකාවකට අයත් ඒවා බවට හඳුනාගෙන තිබෙනවා. දිවර නියෝජමාත රත්නගමගේ සඳහන් කළේ හිස් බහලු මුහුදේ පාවෙමින් පැවතීම හේතුවෙන් දීවරෙන් ඒ පිළිබඳව අවධානය යොමු කළ යුතු බවයි.
7: 31 වෙනිදා රාත්‍රී කොළඹ වරායේ නාවික සැතපුම් 17ක් පමණ නුදුරින් මාලදිවයින සිට බලා පැමිණි නෞකාවක හිස් බහලුම් 17ක් මුහුදට එක්වීම හේතුවෙන් දීවරේ ආශ්‍රාවවලට කිසියම් අනතුරක් වේද යන්න ප්‍රශ්නයක් තිබුණා. ඒ නිසා අපි විශේෂයෙන්ම මේ පිළිබඳව කොළඹ වරායේ කළමනාකාරතුමත් සමග සාකච්ඡා කරා. ඊට අමතරව නායක හමුදාපත්තුමා ගුවන් හමුදාපත්තුමාටත් සාකච්ඡා කළ කිව්ව මේ සම්බන්ධව ඉන්නේ. ඒ වගේම අපි දීවර ප්‍රජාතන්ත්‍රයේ සිල්ලා සිටිනවා මේ බහාලුම් හිස් බහාලුම් නිසා මුළු පාවෙන්න පුළුවන්. දීවර ආස්ථාවල ගැටීමෙන් අනතුරු විය හැකි බැවින් මේ සීත් පිළිබඳව පරීක්ෂාකාරී වෛද්‍යරක අපි දීවර ප්‍රජාවට දැනුවත් කිරීමක් කරා. විශේෂයෙන් මේ පිළිබඳව දැනටත් ගුවන් හමුදාවත් නායක හමුදාවත් අදාළ කටයුතු නිරීක්ෂණය කරමින් සෝදිසි කරමින් පවතින බවට අපිට වාර්තා වෙනවා. ඒ නිසා අපි දීවර ප්‍රජාවගේ නැවතවතාවක් සිටිනවා මේ පිළිබඳව
1: පවතින මුහුදු දියවැල් ස්වභාවය අනුව මෙම හිස් බහලුම් බේරුවල සිට මීකමුව හරහා පුත්තලම දක්වා මුහුදු තීරයේ ගොඩබිම දෙසට පාවීමේ වැඩි හැකියාවක් පවතිනු ඇති. මුහුදු ප්‍රදේශවල රැකියාවේ නිරතවන සහ ගමන් කරමින් පවතින සියලුම බහුදින හා කුඩා දීවර යාත්‍රා මේ පිළිබඳව දැඩි අවධානයෙන් හා සුපරීක්ෂාකාරීව කටයුතු කළ යුතු බවයි දීවර හා නාවික ප්‍රජාව පැවසුවේ. රජීවී මිලදී ගැනීම මන්දකාමී වීම හේතුවෙන් ගොවීන් දැඩි පීඩාවට පත් වී ඇති බව ජාතික ගොවිජන එකමුතුව පවසනවා. ඒ සභාපති අනුරාධ තෙන්නකෝන් පැවසුවේ රජය වී මිලදී ගැනීමේ තීරණය නිසි සැලසුමකට අනුව සිදු නොවන බවයි.
8: විශේෂයෙන්ම නැගෙනහිර පළාත් තුල 180කට වඩා අස්වල් නැලම ඉඳලා ඉවරයි. හැබැයි වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය තාමත් විධිමත් විදිහට වෙන්නේ නැහැ. විශේෂයෙන්ම වෙයිඅලෙව් මණ්ඩලයේ ගබඩා අරින එක තීරණය කරලා තියෙන්නේ රජයේ නිවාඩු දිනවල වහලා සෙනසුරාදා ඉඳ සහ අනිකුත් නිවාඩු දිනවල වහලා සතියේ රජයේ වැඩ කරන දිනවල විතරයි වීඅලෙව් ගබඩා අරින්නේ කියලා නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. ඒක මහා අමුමාමු

0: පහක්. පළාත් පාලන ආයතන සඳහා නව කසල කළමනාකරණ වැඩසටහනක් මේ වන විට හඳුන්වා දී ඇති බව පළාත් සභා හා පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් පවසනවා. කසල කළමනාකරණය කොට මුදල් ලිපීම පළාත් පාලන ආයතන 341ක් කේන්ද්‍ර කර ගනිමින් සිදු කරන බවයි ඔහු පැවසුවේ.
1: සියලු නගර පිරිසිදු කළා තම පළාත් පාලන ආයතන කොහොමද මේ ඉතා සුන්දර පිරිසිදු නගරයක් පරිසරයන් කොහොමද පවත්වාගෙන කියන එක දැන් සාකච්ඡා කරමින් තිබෙන්නේ. විශේෂයෙන් ගත්තොත් අපි දැක්ක දේ තමයි පෞගේ කාලෙම පළාත් පාලන ආයතන තිබිච්ච යන්ත්‍ර සූත්‍ර වාහන සේවක ඉඟකන් විශාල ප්‍රමාණයක් තිබුණා, අර්බුද ගොඩක් තිබුණා. ඒක නිසා දැන් රජයේ විදිහට මැදිහත් වෙමින් තිබෙනවා අවශ්‍ය කරන සෞඛ්‍යම් කරුවන් බඳවා ගැනීමේ මූලික මැදිහත්ින් කරමින් තිබෙනවා. ඒ වගේම අවශ්‍ය කරන යන්ත්‍ර සූත්‍ර ලබාදීමටත් රජයේ විදියට කටයුතු කරමින් තිබෙනවා. ඒ නිසා මේ සියලු කටයුතු සම්පූර්ණ වෙද්දී අපි හිතනවා රට පුරාම මේ මතුවලා තිබෙන කසල කළමනාකරණය පිළිබඳ යම් අර්බුදකාරී තත්ත්වයක් තිබෙනවා නම් ඒවා සමනය කළා රටක් ලෙස ඉතාම සුන්දර පරිසරයක් සහිත ක්ලීන් ශ්‍රී ලංකාවක් දැක ගන්න පුළුවන්කම රටේ ජනතාවට ලැබෙයි. ඉතින් ඒකේ විදිහින් අපි පළාත් පාලනයක 341 මෙහෙවමින් තිබෙනවා, මැදිහත් වෙමින් තිබෙනවා. අමාත්‍යාංශ ලෙස ඒ වගකීම භාරවගෙන තිබෙනවා. ඒක නිසා ඒකට අවශ්‍ය කරන මූලික මැදිහත්ව දැන් කරමින් තිබෙනවා.
0: නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් පැවසුවේ ක්ලීන් ශ්‍රී ලංකාවක් යන ගමනට සියල්ල සූදානම් බවයි.
1: විශේෂම ගත්තොත් කසල කියන එක රට පාලනේ ඇත්තටම ආදායම් උත්පාදනය කරගත්ත හැකි සම්පතක් වුණාට පෞගේ කාලෙම රටට විශාල අර්බුදයක් ගෙන දීපු ප්‍රශ්නයක් බවට පත් වෙලා තිබුණේ. ඒක නිසා දැන් අපි නව පාලනේ ඇතුළේ අපි බලාපොරොත්තු වෙනවා මේ ජාතික මට්ටමේ කසල කළමනාකරණ සැලැස්මක් හදලා විද්‍යාත්මක සැලැස්මක් යටතේ ඉදිරි වසර 10ක 15 කාල සීමාව තුළ රටේ සමස්ත මේ කසල කළමනාකරණය කළ කොහොමද පිරිසිදු නගරයක් මේ නිර්මාණය කරගන්නේ රට තුල.
0: විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් අනුෂ්‍ය පැල්පිට ඇතුළු නිලධාරීන් 3 දෙනෙකු අනිද්දා ගල්ලඟුරු ගැටලුව පිළිබඳ සුවා බැලීමේ ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ සාක්ෂි ලබා දීමට නියමිතයි. ජනාධිපති විමර්ශන කොමිසම මේ වන විට ගල්ලඟුරු ගැටලුව සම්බන්ධයෙන් පුද්ගලයන් 20 දෙනෙකුගෙන් පමණ සාක්ෂි සටහන් කරගෙන තිබෙනවා. හිටපු බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි, හිටපු අමාත්‍යංශ ලේකම් උදයංග හේමපාල, පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහ්මාන්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලී චම්පික ඇතුළු පාර්ශව රැසක් ඊට අයත්. ගල්ලඟුරු ආනයනයේදී සිදු ඇති අක්‍රමණිකතා පිළිබඳ සුව බැලීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් මෙම විශේෂ විමර්ශන ජනාධිපති කොමිෂන් සභාව පත් කරනු ලැබුවා. ඉරාන් ඉස්ලාමීය ජනරජයට එරෙහිව එල්ල කිරීමට නියමිතව තිබූ දෙවන්ත ප්‍රහාර අත්හිට වූ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අවසනවා. ඒ මැද පෙරදිග සෙසු රටවල් විසින් කරන ලද ඉල්ලීමකට අනුවයි. සිට්‍රස් සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව ප්‍රකාශ කළා. රාජ්‍යතාන්ත්‍රික එකඟතාවයකට පැමිණීමේ පදනම මත මෙම ප්‍රහාරය අත්හිට වූ බවයි අමෙරිකානු ජනාධිපතිවරයා පැවසුවේ. හෝමෝ සමුද්‍ර සන්ධිය වහම විවෘත කිරීම සහ ඉරානයේ න්‍යාස්ටික අවිනිෂ්පාදනය අත්හිටවීම අදාළ අවසන් ගිවිසුමට ඇතුළත්. අමෙරිකානු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඉරානයට එරෙහිව අමෙරිකාව දැඩි ප්‍රහාරයක් සැලසුම් කරමින් සිටියදී. අමෙරිකාව සිදු කරන ඕනෑම දරුණුතම පහර දීමකට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට සූදානම් බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අග්‍රාජී ප්‍රකාශ කළා. ඉරාන විදේශ අමාත්‍යවරයා මෙම ප්‍රකාශය සිදු කළේ තුර්කි, පාකිස්තාන සහ සෞදි අරාබි විදේශ අමාත්‍යවරුන් සමග පැවති සංවාදයකට එක්වමින්. පාකිස්තාන හා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම් අතර පන්දු අර 22 වන ක්‍රිකට් තරගය මෙවන විට රංගිර දඹුල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. පළමුවෙන් පන්දුර පහර දුන් පාකිස්තාන ක්‍රීඩිකාවන් නියමිත පන්දු අර 20 අවසානයේ කඩුලු 5ක් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 175ක්. ලකුණු 176ක ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පන්දු අර 7ක් අවසානයේ කඩුලු 2ක් දැවී ලකුණු 68ක් ලබා සිටියා. නායක චමරයාත පත්තු පන්දු 15ක් තුළ වේගවත් ලකුණු 40ක් රැස් කළා. ඊට 4 පහර 5ක් සහ 6 පහර 3ක් ඇතුළත්. ජලි සිරස්තල මහර නොසන්සුන්තාව අවසන්. ගැටුම ගැන වාර්තාවක් ඇඳවයි. සජිත්ගේ නාණ්ඩුවට චෝදනා. නීතිඥ සංගමේ ජනපතිට ඉල්ලීමක්. ට්‍රම්ප් ඉරානයට එරෙහි ප්‍රහාර අත්හිටවයි. සීත දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම කුෂාරි උඩුවනගේ. සීත මිලඟ ප්‍රධාන ප්‍රවෘත්ති සවස 6:30ට. රැඳී සිටින්න පෑන් පෑපුවත් සමගින්.
2: ලොව පුරා සැරිසරා සත්‍ය සීතටගත් සීත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්නේ.

0: Talk of the Town.
1: 밀리터리 서비스 එකෙන් පස්සේ BTS full team එකම එකතු වෙලා කරන අරිරංග world tour එකේ 2027 අවුරුද්දේ එයාලා travel කරන රටවල් announce කරලා තිබ්බා.
2: මේ අවුරුද්ද ඉතුරු මාස ටිකත් එක්ක shows 80කට වැඩිය එයාලා announce කරලා තිබ්බත් ඒ අතරේ ඉන්දියාව show එකක් තිබ්බේ නැහැ.
1: ඉන්දියාව ලෝකෙ ලොකුම BTS සාමිකක් තියෙන රටක් වුණත් මේ පාර official tour list එකේ එයාලගේ නම නැති වුණ එක ගැන fans ලා ඉන්නේ එච්චර හිත හොඳින් නම් නෙවෙයි.
2: ඒකත් එක්ක එයාලා social media වල why not india bring BTS to india වගේ දේවල් post කරන්න පටන් අරන් තියෙනවා.
1: Tour organizers ලා ඉස්සරහට තවත් concerts එකතු කරන්න plan කරන නිසා indian fans ලා තාම බලාපොරොත්තු අතහැරලා නැහැ.
0: Of the town.
3: Siete Satyarna.

0: ඩෙංගු මාරාන්තිකයි. මේ නාවල බෙස්ට්කයා වෛද්‍ය ආයතනයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී අසංක වීරසිංහ.
1: ඩෙංගු රක්තපාතය ජීවිත අවදානමක් සහිත රෝගී තත්ත්වයක්. ඇඟේ අභ්‍යන්තර අවයවවල ලේ වහනයක් වගේ අවස්ථා ඇති වෙන්න පුළුවන්. ඇඟේ අභ්‍යන්තර අවයව අක්‍රීය වීමක් ඇති වෙන්න පුළුවන්. ඊට පස්සේ ඩෙංගු ෂොක් සින්ඩ්‍රෝම් කියන තත්ත්වයක් දක්වා එන්න පුළුවන්. නැත්නම් රුධිර පීඩනය ගොඩක් අඩු වීමක් ඇති විය හැකි.
0: මෙම පණිවිඩය ඔබ වෙත ගෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
2: ඇඟ රිදෙනවා වගේ තාත්තේ.
3: හිත මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
2: මං කරදරයක් නැතුව ආවා තාත්තේ.
4: හරි පුතේ, අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
5: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
6: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance We Help.
7: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
8: සිනිබෝඩ් සාමාජිකයන් සඳහා ආගිල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගාවට්ටම් ෆෝචුන් RBD පොල්තෙල් ඉතිරිය රුපියල් 590යි. කිල්ස් බොක්ෆස්ට් චිකන් සොසේජස් ඉතිරිය රුපියල් 425යි. ස්ටුවර්ට්ස් රෝසා කහටතේ ඉතිරිය රුපියල් 170යි. ටීපෝල් ඩිෂ්වොෂ් ලයිම් ඉතිරිය රුපියල් 110යි. ආගිල්ස් ෆුඩ් සිටි.
9: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
10: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න
11: ඕනේ. LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
12: Big

0: සතිපතා ස්කූටර් දිනපතා ස්මාර්ට්ෆෝන් වික්‍රේසර් හෝ වික් ලයිටවල ඇති එස්කෝඩ් අංකය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න. වික් බොනැන්සා කැපුවත් දිනුම් පත්තු කරත් දිනුම්
1: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 14.5%ක අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු Trading A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකි.
2: සැබෑම රාජිනියන් කිරුළු ගන්වන ජාත්‍යන්තර තලයේ අභිෂේක මංගල්‍ය
3: Theater Big Twin Lady Miss World Sri Lanka 2026.
4: අයිබෝවන් මම අනුදු ගුණසේකර සියත බික් ටවින් ලේඩි මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2024. මං හිතන්නේ මේ ඔබේ අවස්ථාව. ලුවින් පිරුණු ඔබ ජීවිතේ ලස්සනම තැනකින් පටන් ගන්න. එන්න.
5: දැනුමෙන් පෞෂෙන් සහ රූප සුන්දරත්වයෙන් පිරිපුන් රාජිනිය ඔබද සිහින කිරුල හිස දනන්නට දැන්ම සියත මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා ඉන්ස්ටාග්‍රෑම් හෝ ෆේස්බුක් පිටුවට ඔබේ අයදුම් පත යොමු කරන්න.
3: සියත බික් ට්වින් ලේඩි මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2026
5: ටයිටල් ස්පොන්සර්
6: ඔබේ සමට දිගුලන දීප්තිය ට්වින් ගාලා ගන්න බික් ට්වින් ලේඩි රේසර් එකට අදම මාරුවෙන් බික් ට්වින් ලේඩි ඔබත් සැනින් දිදුලන්න.
7: සමහරු එන්නේ සද්ද අහලා.
8: තව සමහරු එන්නේ සුවඳට.
7: තවත් සමහරු එන්නේ අලුත් දේවල් හොයාගෙන.
8: ඒ ඔක්කොම එක්ක ෆන් එකක් ගන්න ඕනේ නම් Down South in the morning.
9: Down South in the morning.
8: Go International Expo 2026.
7: Motor Show,
8: Lifestyle Expo,
7: Construction Expo,
8: Industrial Expo එක ඇති වෙන්න සතුටු වෙන්න.
7: අගෝස්තු 14, 15 සහ 16 උදේ 10 සිට රෑ 10 දක්වා ගල් සමනල ක්‍රීඩාංගණයේදී
8: බිස්නස් කරනවද, ඉන්වෙස්ට් කරනවද, නැත්නම් ෆැමිලි එකත් එක්ක එන්ජොයි කරනවද? Go International Expo 2026.
10: මාධ්‍ය අනුග්‍රහය සියත ටීවී, සියත ෆිල්ම් සමගින් Kiss FM.
11: සියත ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න. කළු සුදු සහ පැතලි චරිත එකම වේදියක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරින නගරයක්.
12: මට එහෙම ඕන නෑ යකි. මට එහෙම ඕන මම මේ මිහිර කසාද බඳගන්න නෑනි.
11: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සේ නැගෙන දූවිලි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
13: සියත ටීවී තුලින්.

0: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111 7383 388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකමින් මවකමින්
1: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
2: ස්විස්ටෙක් ඕතරයිස් දීලා ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරිබිලට විකුණන ජෙනුවින් අය.
3: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
4: ඒ මිස් බේකර් කියන වැඳිරියට තව වඳුරෙක්ව කසාද බන්දල පවා දුන්නා. ඒ තරම් ඉහළ ජනප්‍රියත්වයක් මිස් බේකර් ළඟා කරගත්ත අභ්‍යවකාශයට
5: ගිහිල්ලා
4: බලන්න නේද? දැන් ඔයාලට එහෙම ජනප්‍රිය වෙන්න අභ්‍යවකාශයට එහෙම යන්න ඕනේ
5: නැහැ. නැන් මොඩ කතාවක් කිව්වම ඇති.
6: ගොඩේ
7: ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
8: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කර ගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස

0: සිදහස් විසි පවසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පුහිමියන්ට හිමිවන දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ්, බියකුමෙන් මවකමෙන්.
1: බිග් දිනුමයි බොන්නන්සා බොන්නන්සා.
2: සතිපතා ස්කූටර්, දිනපතා ස්මාර්ට්ෆෝන්, බිග් රේසර් හෝ බිග් ලයිටර්වල ඇති එස්කෝට් ඩංකිය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න.
3: දැන් පෑන් ඒෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන් ඒෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011467227 අමතන්න.
4: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අසමසම අඩුම මිල කගිල්ස් ෆුඩ් සිටි වෙතින් සුදු සීනි කිලෝග්‍රෑම් එකක් රුපියල් 212යි. රතු පරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 224යි. දේශීය සුදු නාඩු සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 195යි. කීරි සම්බක් කැකුළු සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 255යි. දේශීය රතු කැකුළු සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 172යි. මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය. දීමන වළංගුවන්නේ 2026 අගෝස්තු 1/3 දක්වා තොග අවසන් වනතුරු පමණයි. හොන්දේසි සහිතයි. 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing, විශ්වාසයේ ප්‍රමුඛයා.
5: Turn 98.2 and 98.4.
6: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ත්ව කොට්ටාසයක් නෙවෙයි.
7: පළවෙනි වචන 10-15 ඕනම මනුස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
6: මේක කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එකක්.
7: අනිත් එක, ගුවන් විදුලි නිවේදකෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙමෙයි, මාකටර් කෙනෙක්.
6: කතාවට දක්ෂ නම්, මාකටින් දන්නව නම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න කියාපු තැනක්. පොඩි ගමනක් නෙවෙයි, ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
7: හිතෙන ඕනෙම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි 2ක් කතා කරලා 0.71 555 6044ට අපිට WhatsApp කරන්න.
6: මේ chance එක miss කරගන්න එපා. මොකද අපි interview කරන්නේ එකපාරයි.

0: ප්‍රියතා ටොප් ස්ටෝරි
1: මාර රැඳවියන් පිරිසක් බූසට මාර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් වෙනත් බන්ධනාගාර වෙත මාරු කරයවා තිබෙනවා. සියත වාර්තාකරු සඳහන් කළේ රැඳවියන් මේ වන විට බන්ධනාගාර බස් රථවලින් වෙනත් බන්ධනාගාර වෙත මාරු කරමින් සිටින බවයි. මහර බන්ධනාගාර ඇති වූ තත්ත්වය මේ වන විට සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක එසී ගජනායක සඳහන් කළේ. බන්ධනාගාරයේ ආරක්ෂාව සඳහා තවදුරටත් පොලිස් විශේෂ කාර්ය බලකාය යුද හමුදාව සහ පොලිසිය යොදවා තිබෙනවා. දැන් විදෙස් පුවතක්. ඊශ්‍රායල් හමුදාව ගාසා තීරයේ 8 දිනක වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. ඒ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ හමාස් නිරායුධකරණ සැලැස්ම නොතකමේ. හමාස් සංවිධානයේ නිරායුධකරණය ඊශ්‍රායල් හමුදාව ගාසා තීරයේ නිවත් කිරීම අදාළ සැලැස්මේ අරමුණයි. ගාසා තීරයේ සිවිල් ආරක්ෂකංශයේ පැසුවේ කාන් යුනිසී 3 දෙනෙක් සහ ගාසාහි පැරණි නගරයේ කයිකුද මියගොස් ඇති බවයි.
0: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Amathanna 011178686

මට ආයෙමත් ඕනේ කියලා හිතුණා. මොකද්ද? ඔබ ආදරෙන් එවන එකම එක මැසේජ් එකක් මට එක පාරක් දකින්න තිබ්බනම් හොඳටම ඇති කියලා හිතෙනවා මේ වෙලාවේ. මේ වෙලාවේ එක මැසේජ් එකක් නෙවෙයි, මැසේජස් ගොඩාක් ඇවිල්ලා තියෙන්නේ. බලමු කවුද ඉන්නේ කියලා. පියුමි හංසිකා මට මැසේජ් එකක් එවලා තියෙනවා. මාෂි, මගේ නමත් මතක් කරන්න. මාත් මේ වෙලාවේ සද්දර සියත අහගෙන ඉන්නේ. ෆැමිලි එක හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා ලස්සන සින්දුවකට. ගොඩක් ආදරෙන් එකතු කරගන්න මේ හෙන සින්දුවට. ඒ වගේම මාෂි, මාත් මේ වෙලාවේ අහනවා ඔයාව මාවත් එකතු කරගන්න කියලා. පිළියන්දලින් මට මෝක්ෂ තමයි මෙසේජ් එක එවලා තියෙන්නේ. මෝක්ෂ, මේ හෙන සින්දුවට ගොඩක් ආදරෙන් එකතු කරගන්න. මෙසේජ් එකට තැන්ක්යූ. එවන්න මෙසේජ් එකක් කියලා ඔන්න ආයෙමත් සැරයක් මම නම් එක මතක් කරන්නම්. 0711982984 තමයි අපේ වට්ස්ඇප් නම් එක. එවන්න මෙසේජ් එකක්. හවස 4 වෙනකම් මාෂින්නම් මේ පැත්තේ.

0: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: වැඩබැරි ඇමති මණ්ඩලය මේ රට දිනෙන් දින පරිහානිය කරාගෙන
2: 11,34,000 නඩු ගොඩ ගැහිලා තියෙනවා.
3: අධිකරණයේ ස්වාධීනත්වයට බරපතල ගැටලු සාගත තත්ත්වයක් පත් වෙනවා.
4: බලපෑම් කිරීමේ සංස්කෘතිය තියෙන විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් ළඟ.
5: වදන්ති සංශෝධනය කරනවා නම් ජනමත විචාරණය කාෂයි.
6: පෞද්ගලික අභිලාෂයන් වලට තමයි නීතිය නැව්වේ, නීතිය වෙනස් කරේ.
0: යට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
7: රජයේ ණය දෙන්නේ රජයේ ප්‍රකාශ කළා දින මිලට ගන්න.
8: අවංක මේ රට ගැන හැඟීමක් එන ජනතාවට සතුටුදායක පුවක් තමයි කියලා මම හිතනවා මේ කාට.
9: ආණ්ඩුව ඉතින් හැමෝම තරහ කරගෙන ඉස්සරහට යන ගමනක් තමයි පේන්නේ.
0: සෑම දිනකම උදෑසන 6යි 30, දහවල් 12, සවස 6, සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.

0: තුනයි අනුහය අමතන්න. ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 492 0718 111 377. Global University Partners, නොම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.
1: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 50ක කෙටි කාලීන ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 11.12% ක අසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. Fitch Rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකි.
2: Delivery පරක් වෙලා orders miss වෙනවද? Affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් Pick Me Flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න. Pick Me Flash කරන්න.
3: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩමුට්ටු වල ගාන පොඩ්ඩක් වැඩි. කාලෙක ඉඳලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ.
4: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
5: ගන්නවා license එක.
6: දැන් හරිනේ අමාරු.
4: life එකකට පොඩ්ඩක් වැඩි.
3: වැඩි වෙන හැමදේම ප්‍රශ්න. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 11.84%. දැන් ඉතින් අවුරුදු පහට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 15% පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්. 13.19 කෝල් එකක් ගන්නකෝ. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැදගත් නේද?
7: අභිෂේක මංගල්‍ය
8: සියතා Big Twin Lady Miss World Sri Lanka 2026.
9: අයිබෝවන් මම අනුදු ගුණසේකර, සියත Big Twin Lady Miss World Sri Lanka 2024. මං හිතන්නේ මේ ඔබේ අවස්ථාව. ගුවින් පිරුණු ඔබ ජීවිතේ ලස්සනම තැනකින් පටන් ගන්න. එන්න.
10: දැනුමෙන් පෞෂෙන් සහ රූප සුන්දරත්වයෙන් පිරිපුන් රාජිනිය ඔබද සිහින කිරුල හිස දනන්නට දැන්ම සියතු මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා ඉන්ස්ටාග්‍රෑම් හෝ ෆේස්බුක් පිටුවට ඔබේ අයදුම් පත යොමු කරන්න.
8: සියතා Big Twin Lady Miss World Sri Lanka 2026.
10: Title sponsor.
11: ඔබේ සමට දිදුලන දීප්තිය ට්වින් ගාලා ගන්න. Big Twin Lady රේසර් එකට අදම මාරු. Big Twin Lady. ඔබත් සැනින් දිදුලන්න.
12: සියත ටෙලි දෙපය. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
13: හතර දෙනා ගැන පොඩි කුස්සක් තියෙනවා.
14: මං නම් හිතන්නේ නැත.
12: දකින හීන පිනෙන මානෙට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්.
15: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
16: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙල්ලෝ ටිකක්.
12: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
17: බලන් ඉන්න බලන් ඉන්න. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30ට සියත TV තුලින්.

0: ඩෙංගු මාරාන්තිකයි. මේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර.
1: ඩෙංගු රෝගයේ වැළඳුණු කෙනෙකුට වෛද්‍ය උපදේශයකින් තොරව වෙනත් වේදනා නාශක හෝ අත්බෙහෙත් පාවිච්චි කිරීම ඉතා භයානකය. සංකූලතාවයට ගොස් රෝගියාගේ ජීවිතය වුවද නැතිවිය හැක.
0: මෙම පණිවිඩය ඔබ වෙත කෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
2: ඇඟ රිදෙනවා වගේ තාත්තේ.
3: හිට මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
2: මං කරදරයක් නැතුව ආවා තාත්තේ.
3: හරි පුතේ. අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
4: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
5: හිනාවෙන්න මෙන්න වෙලාව.
6: ජපානයේ ඔකිනාවල කියනනේ වයසකම මිනිස්සුන්නේ අවස 6-7 වෙද්දි වැඩ ටික ලස්සනට ඉවර කරලා ඒගොල්ලෝ රෙස්ට් කරනවා.
2: ඕකේ.
6: රෙස්ට්.
2: රෙස්ටින්.
6: රෙස්ටින් වගේ આવත් ඉතින් එක ඉවරයිනේ.
7: මුලටම දන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක 7FM Breakfast Drive. අනුග්‍රහය.
8: පොළොවේ රන්ස්පනු නැවුම් බවින් පුරවාගෙන අඩුම බිලට කොහොමද දෙන්නේ?
9: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම විල.
10: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
11: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් නැක් තියෙනවා.
0: රුපියල් 35,000 අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus. සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි.
12: සුබ දවසක්.
2: අලුත් වෙලා.
12: පහසු වෙලා.
10: තෑගි වැඩි වෙලා.
12: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
13: The Palace ගම් පහ. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න. 0716666222. Prime Residences.
14: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
15: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
16: Finishing වහලක් ලෙස කලර් අප්ලව වැජබෙනා. ඔයත් වහලට වකි වෙන්න. Finishing වහලක් නම් කලර් අප් තමයි.
17: 1500cc turbo engine එකකින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114 700 678.

0: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලීන් ටයිල් එකතුව මැජෙස්ටික ලංකා ටයිල්ස්. කුකුෆ්‍රයි ආර්.බී.ඩී. පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම ඔබ ආස කරන සැප නිින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න වැලන්ටිනෝ ඉටලි ෆ්ලැග්ෂිප් එක්ස්පීරියන්ස් සෙන්ටර් වෝඩ් ප්ලේස් කොළඹ 7 වෙත. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
2: ෆුල් චාර්ජ් එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද රථය ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙතින්
3: 01 1 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 සුරසිරුමෙට දැන් මම බය නැහැ.
4: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
5: කැපුවා නේද ඩබල් ඉර ඩබල් පොකට් ඇඳන් ඒ මැදට ඩබල් දාලා කන් අප දෙකකුත් ගහලා
6: ඇරාලහමි
5: ඇහුන් නැද්ද මං කියපුවා
6: නෑ නෑ අහන් හිටියේ
5: මොනවද අහන් හිටියේ
6: එකම ආටිස්ගේ ඩබල් ඩබල් සින්දු
5: හෑ
6: ඔහුරාලහමි වන් ඇන් ඔන්ලි සින්දු සියත
7: සතිය දවස් පහේම උදේ 10 ඉඳලා දවල් 12 වෙනකන්
8: අනුග්‍රහය
9: දැනෙන්න අඳින්න රිසිසේ
10: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් හැමෝම එකම විදිහට හිතුවොත් ලෝකෙ ලස්සන වෙන්නේ නැහැ. වෙනසකට තමයි මුළු ලෝකයක් ආස කරන්නේ.
11: කළුතර හෝලි ක්‍රොස් විද්‍යාලය ඔන්න දරුවන්ගේ වෙනස් අදහස් වලට වේදිකාවක් හදලා.
10: සම්මානීය රෝ 2026 වාර්ෂික චිත්‍ර හා අත්කම් ප්‍රදර්ශනය.
11: අගෝස්තු මාසේ 5 සහ 6 දෙදින පුරා විද්‍යාල පරිශ්‍රයේදී
10: අපේම දරුදරියන්ගේ අලුත් අදහස් එයාලගේ පින්සල් ඉරිවලින් ලස්සන නිර්මාණ විදිහට දැසින් දකින්න.
11: හෝලි ක්‍රොස් දරුවෝ විතරක් නෙවෙයි කළුතර දිස්ත්‍රික්කයේ පාසල් රැසක සිසුන් සහ ගුරුවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මේ සුවිශේෂී අධ්‍යාපනික සහ සංස්කෘතික අත්දැකීම ඔබත් ඇවිත් විඳගන්න.
10: මාධ්‍ය සහයෝගය සියත TV සියත FM.

0: සියත පත්තරේ විත් හසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383888 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමි වුණ දෙවන බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියක මෙන් මවක මෙන්
1: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
2: ස්විස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි විලට විකුණන ජෙනුවින් අය.
0: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය. ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇති වෙන්න පොකට් මනී දෙන්න.
3: දැන්ම දරුවගේ 9යි 9යි වසරයි 0714යි 151යි 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට 100FM අහන්න.
0: ප්‍රශ්න 4යි රුපියල් 5000යි. සියතර පොකට් මනී. බිස්නස් වලට ට්‍රක් හොයලා මැති වෙලාද? අඩි 7 ඉඳන් 16 අතර වෙනකන් ඕනම ට්‍රක් එකක් ලේසියෙන්ම බුක් කරන්න. ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න පික් මී ට්‍රක්.
4: දැන් පෑන්ේෂා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන්ේෂා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 7467 222 අමතන්න.
0: සත්‍යන්තී අඩුම මිල පෙරළිය. බෝංචි කිලෝග්‍රෑම් එකක් වෙළඳපොළ මිල රුපියල් 560යි. අපේ මිල රුපියල් 430යි. අපනයිනික ටීජී අඹ කිලෝග්‍රෑම් එකක් වෙළඳපොළ මිල රුපියල් 600යි. අපේ මිල රුපියල් 500යි. මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය. මෙම දීමනා වළංගුවන්නේ 2026 අගෝස්තු 1 සිට 3 දක්වා තොග අවසන් වෙනතුරු පමණයි. කොන්දේසි සහිතයි.
5: අරිගේ හරිම තැනට ගියින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
6: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
7: LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 7155555 අමතන්න.
0: සමහරු එන්නේ සද්ද අහලා.
8: තව සමහරු එන්නේ සුවඳට.
0: තවත් සමහරු එන්නේ අලුත් දේවල් හොයාගෙන.
8: ඒ ඔක්කොම එක ෆන් එකක් ගන්න ඕනේ නම් Down South in the morning. International Expo 2026.
0: Motor Show.
8: Lifestyle Expo.
0: Construction Expo.
8: Industrial Expo එක ඇතිවෙන්න සතුටු වෙන්න.
0: අගෝස්තු 14, 15 සහ 16 උදේ 10 සිට රෑ 10 දක්වා ගල් සමනල ක්‍රීඩාංගණයේදී.
8: බිස්නස් කරනවද? ඉන්වෙස්ට් කරනවද? නැත්නම් ෆැමිලිය එක්ක එක්ක එන්ජොයි කරනවද? Go International Expo 2026.
0: මාධ්‍ය අනුග්‍රහය සියත ටීවී සියත FM සමගින් Kiss FM.
9: Turn 98.2 and 98.4.
10: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ත්ව කොට්ටාසයක් නෙවෙයි.
11: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
10: මේක කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එකක්.
11: අනිත් එක ගුවන් විදුලි නිවේදකෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙමෙයි මාකටර් කෙනෙක්.
10: කතාවට දක්ෂ නම් මාකටින් දන්නව නම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න කියාපු තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
11: හිතෙන ඕනෙම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි 2ක් කතා කරලා 0.71 555 6044ට අපිට WhatsApp කරන්න.
10: මේ chance එක miss කරගන්න එපා. මොකද අපි interview කරන්නේ එකපාරයි.
7: ශ්‍රී ලාංකීය රියැලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය. සියත Voice of Family. ටැලන්ට් විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිංකරන දැවැන්තම වේදිකාව. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත Voice of Family. ජූලි 10 වැනිදා සිට සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත TV තුලින් උණුසුම අත්විඳින්න, වෙනස අත්දකින්න, ඔබත් ලෑස්ති වෙන්න.

0: क्या था टॉप स्टोरी
1: රාගම ඇඳර නීතිය ඉවතට මහර බන්දරාගාරයේ ඇති වූ නොසන්සුන්තාවත් සමග රාගම පොලිස් වසමේ ග්‍රාම නිලධාරී වසම් තුනකට පැන වූ පොලිස් ඇඳර නීතිය මෙවර විට ඉවත් කර තිබෙනවා. එය අනුව 246 කැන්දලි අද්දපාලුව බටහිර 246 සී කැන්දලි අද්දපාලුව උතුර සහ 181 ජී දඹුව යන ග්‍රාම සේවා වසම් සඳහා පනවා තිබූ ඇඳර නීතිය මෙවන විට අත්හිටුවා ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ටාසය සඳහන් කළේ. මහර බන්දනාගාරයේ ඊයේ පසුරුව ඇති වූ නොසන්සුන්තාවත් සමග රදමයන්ගේ ඥාතීන් බන්දනාගාරයේ ආශ්‍රිත ප්‍රදේශයට රැස් වී කලහකාරී ලෙස හැසිරීම මෙම තත්ත්වයට හේතු වුණා. දැන් තවත් දේශීය පොතක්. මේකම ආසන්න මුහුදු ප්‍රදේශයේදී දෙහිවර යාත්‍රාවක් පෙරලීමෙන් අතුරුදන් වූ බවට වාර්තා වූ දෙහිවරින් දෙදෙනාගෙන් එක එකගේ මලසිරුරක් සුවාගෙන තිබෙනවා. අනතුරට පත් අනෙක් දෙහිවරයා නිරුපද්‍රිතව ගොඩබිමට පැමිණීමෙන් පසු රෝහල්ගත කර ඇති බවයි දෙහිවර අමාත්‍යාංශය සඳහන් කළේ. දෙහිවර කටයුතු සඳහා පිටත්වගේ ඩිංගි යාත්‍රාවක් පෙරලීමෙන් මෙම අනතුර සිදු වූයේ ඊයේ පසුරුවේදී.
0: සියට ටොප් ස්ටෝරි අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය පීපල්ස් ලීසිං විශ්වාසයේ ප්‍රමුඛයා David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Amathanna 0111 7888 666

ලස්සන මැසේජ් එකක් දැක්කම හිතේ මැසේජ් එක ළඟ නතර වෙනවා. මේ වෙලාවේ මා වහගෙන ඉන්නවා සින්දුවක් ඕනි කියලා මාපලගමින් මට මැසේජ් එක එවලා තියෙන පියල් ජේ. හාට්ස් ගොඩාක් එවලා තියෙනවා. ඒ තරමටම ආදරේද? ගොඩාක් ආදරෙන් මේ ඇහෙන සින්දුවට එකතු කරගන්න. ඒ වගේම මාවත් එකතු කරගන්න ලස්සන සින්දුවකට කියලා මැසේජ් එකක් එවලා තියෙනවා. වාෂිනී, මේ සින්දුවටම එකතු කරගන්න.

0: සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: රෝද දෙකක් උඩ යන වාහනයක් නිසා අනතුර බහුල වීමේ අවදානම වැඩි. ඒ වගේම මහජනතාවගෙනුත් ව්‍යාපාරික ප්‍රජාවගෙනුත් ඉල්ලනවා අපි මෙම හෙල්මට් අලෙවි කිරීමේදී සහ මිලදී ගැනීමේදී ප්‍රමිතියෙන් යුතු හෙල්මට්ම මිලදී ගැනීමට අවශ්‍ය කටයුතු කරන්න කියන එක කාරණිකව ඉල්ලීමක් කරනවා.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට 10:12ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු සඳහා 10.5% දක්වා ඉහළ පොලියක්. ඒ වගේම කම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් පරහා ආරම්භ කරන තැන්පතු සඳහා 0.25% අමතර පොලියක්. වැඩි විස්තර සඳහා 13.16 අමතන්න.
3: නවතම විශේෂාංගරසක් සමගින් බජාජ් ත්‍රිරෝධ රථය 236cc 4-valve engine, idle start and stop switch, full digital dashboard, handle එමත් ඇතිරිවස් ගියරය, brand new බජාජ් ත්‍රිරෝධ රථය, David Pierce Motor Company Private Limited within.
4: යුග දිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076-8233-444. සීතා හදවත් දිනු හිතවත්කම.
5: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance Free Help.
6: අපි හැමදාමත් වගේ ඉස්සරහට අභියෝගයට අභියෝගයක් වෙන්න.
7: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
8: සිරිබෝඩ් සමාජිකයන් සඳහා කගිල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගාවට්ටම් මෙඩෝලි ෆැට් ස්ප්‍රෙඩ් ඉතිරි රුපියල් 290යි. ප්‍රීමා ස්ටෙලා චිකන් රස නූඩල්ස් 5 පැක් එක ඉතිරි රුපියල් 165යි. මැජික් වැනිලා ඇන් චොකලට් අයිස් ක්‍රීම් ඉතිරි රුපියල් 300යි. ක්ලෝස් අප් රෙඩ් හොට් ටූත් පේස්ට් ඉතිරි රුපියල් 115යි. කගිල්ස් ෆුඩ් සිටි
9: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 13ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 13%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 13.5%ක අසම සමපොලියක් LB ස්ථාවර තැන්පතු ට්‍රේඩින් A-LKA Outlook Stable ලියාපදිංචි මුල්ල සමගමකින්.
10: අම්මේ මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ. නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
11: හරි හරි අපි බලමු කොහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
12: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000කුත් හම්බෙනවා.
13: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
14: දැන්ම දරුවගේ 9යි 9යි වසරයි 0714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
15: සියත පොකට් මනි අනුග්‍රහය.
16: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු අදම අමතන්න 13:19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්තය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්ලුක්. සැබෑම රාජිනියන් කිරුළු ගන්වන ජාත්‍යන්තර තලයේ අභිෂේක මංගල්‍ය.
17: සියත Big Twin Lady Miss World Sri Lanka 2026.
18: අයුබෝවන් මම අනුදු ගුණසේකර සියත Big Twin Lady Miss World Sri Lanka 2024. මං හිතන්නේ මේ ඔබේ අවස්ථාව. රුවින් පිරුණු ඔබ ජීවිතේ ලස්සනම තැනකින් පටන් ගන්න. එන්න.
19: දැනුමෙන් පෞෂෙන් සහ රූප සුන්දරත්වයෙන් පිරිපුන් රාජනිය ඔබද සිහින කිරුල හිස දනන්නට දැන්ම සියත Miss World Sri Lanka Instagram හෝ Facebook පිටුවට ඔබේ අයතුම් පත යොමු කරන්න.
17: සියත Big Twin Lady Miss World Sri Lanka 2026.
20: Title sponsor.
21: ඔබේ සමට දිගුරණ දීප්තිය Twin ගාලා ගන්න. Big Twin Lady Racer එකට අදම මාරු. Big Twin Lady. ඔබත් සැනින් දිදුලන්න.
22: සියත ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
23: ඔය ඉන්නේ 10 වෙනි ඔලමුලනේ.

0: ඩෙංගු මාරාන්තිකයි. මේ නාවල බෙස්ට්කයා වෛද්‍ය ආයතනයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී අසංක වීරසිංහ.
1: ඩෙංගු නැත්තම් වෙනත් වෛරස් රෝගී තත්ත්වයකදී අපි මුලින්ම කියන්නේ විජල්ණය වීමෙන් ඇඟ වළක්වා ගන්න, හොඳට දියර ආහාර ගන්න, මුත්‍රා වැඩි ප්‍රමාණයක් යන විදිහට වෛද්‍ය උපදේශ නැතුව වෙනත් ඖෂධවලට යොමු වෙන්න එපා. තමන්ට වෛරස් රෝගී තත්ත්වයක් හෝ නැත්තම් ඩෙංගු වගේ හැඟෙන තත්ත්වයක් තියෙනවා නම් කිට්ටුම වෛද්‍යවරයෙක් හම්බ වෙලා තමන්ට තියෙන රෝග ලක්ෂණ, ඒ රෝග ලක්ෂණ දිනවකවානුත් එක්ක දැනුම් දෙන්න. එතකොට ඒ වෛද්‍යවරයා අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙයි.
0: මේ පණිවිඩය ඔබ වෙත කෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
2: ඇඟ රිදෙනවා වගේ තාත්තේ.
3: හිත මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
2: මං කාදරයක් නැතුව ආවා තාත්තේ.
3: හරි පුතේ, අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
4: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
5: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. Rhino Roofing within හඳුන්වා දෙන Rhino Premier Roofing Sheet. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
6: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන්නේ ලෝන් එක ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
7: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011-515-555 අමතන්න.
8: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
9: දැන් Pan Asia Bank-ෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති Pan Asia Bank ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011-464-667-222 අමතන්න.
10: 1500cc turbo engine එකකින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. David Pieris Automobiles විශ්වාසයෙන් අදම බත්තරමුල්ල Hyde Park කෝණ, කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011-4700-678.
11: මම මගේ මුළු බිස්නස් එකටම SLIC බිස්නස් ක්ලබ් රක්ෂණයක් දැම්මා.
12: ෂොප් එක හොර කැඩුවත් දැන් ප්‍රශ්නයක් නෑ.
13: ගන් වතුරට සුරසුරුමෙට දැන් මම බය නෑ.
12: අකුණු ගැහුවත් ගිනි ගත්තත් නෝ ප්‍රොබ්ලම්.
13: ඒ විතරක් නෑ, බිස්නස් එක දියුණු කරගන්නත් උදව් කරනවා.
14: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
15: සමහරු එන්නේ සද්ද අහලා.
16: තව සමහරු එන්නේ සුවඳට.
15: තවත් සමහරු එන්නේ අලුත් දේවල් හොයාගෙන.
16: ඒ ඔක්කොම එක්ක ෆන් එකක් ගන්න ඕනේ නම් Down South in the morning. Down South in the morning. Go International Expo 2026.
15: Motor Show,
16: Lifestyle Expo,
15: Construction Expo,
16: Industrial Expo එක ඇති වෙන්න සතුටු වෙන්න.
15: අගෝස්තු 14-15 උදේ 10 සිට රෑ 10 දක්වා ගල් සමනල ක්‍රීඩාංගණයේදී.
16: බිස්නස් කරනවද, ඉන්වෙස්ට් කරනවද, නැත්නම් ෆැමිලිය එකත් එක්ක එන්ජොයි කරනවද? Go International Expo 2026.
17: මාධ්‍ය අනුග්‍රහය සියත ටීවී, සියත FM සමගින් Kiss FM.
18: සියත සහ

සමහර සින්දු වලට පුළුවන් අපිව ගොඩාක් කාලයක් ඈතට අරගෙන යන්න නේද? සමහර මතක අපේ ජීවිතේට ආයමත් සරයක් මතක් කරවන්නත් සින්දු වලට පුළුවන් නේ? මේ සින්දුවත් අන්න ඒ වගේ එකක්. මේ සින්දුවට කාවද මං එකතු කරගන්නේ සියත FM ගොඩාක් ආදරෙන් අහනවා කියලා මට මේ වෙලාවේ මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා. මැසේජ් එක එවලා තියෙන්නේ කවුද කියලා බලනකොට මම දැක්ක මැසේජ් එක එවලා තියෙන්නේ රුක්ෂාන්. රුක්ෂාන් ෆර්නාන්ඩෝ. හයි, කොහොමද? හඳින් ඉන්නා නේද? මේ සින්දු අහමු. ඒ වගේම මනෝජ් ඉන්නවා ගාල්ලේ ඉඳලා. මේ සින්දුවටම එකතු කරගන්න. දිගටම අහගෙන ඉන්න.

0: සියත පත්තරේ විත් හසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 011 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමි වුණ දෙවන බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකුමින් මවකමින්
1: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
2: ස්විස්ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරිවිලට විකුණන ජෙනුවින් අය.
3: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය. Ofit Premium Inverter Air Conditioner Rupiyal 179,999 sita Smart Wi-Fi Fast Cooling samaga 12,000 18,000 24,000 BTU වලින් පුවා වගකීමක් සමග ලංකාවේ අඩුම මිලට අඩුම මිලදී ගන්න. අමතන්න 0.76 252 2020.
4: විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු සඳහා 10.5% දක්වා ඉහළ පොලියක්. ඒ වගේම කම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් පරහා ආරම්භ කරන තැන්පතු සඳහා 0.25% අමතර පොලියක්. වැඩි විස්තර සඳහා 13.16 අමතන්න.
5: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අසමසම අඩුම මිල කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් සුදු සීනි කිලෝග්‍රෑම් එකක් රුපියල් 212යි. රතු පරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 224යි. දේශීය සුදු නාඩු සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 195යි. කීරි සම්බක් කැකුළු සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 255යි. දේශීය රතු කැකුළු සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 172යි. මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය. මෙම දීමන වළංගු වන්නේ 2026 අගෝස්තු 1-3 දක්වා තොග අවසන් වනතුරු පමණයි. හොන්දේසි සහිතයි.
6: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
7: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
6: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට එහෙ තිබ්බ ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. ආ, තේක්ක බඩුවල ලස්සන.
8: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්න පුළුවන්. තේරුණාද?
6: එයාගේ නම සීතා. සීතා! මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණ වයිෆ් සේරම අහගෙන ඉඳලා පහුවෙද්දම මා ගෙදර ගියා. අපට ඇත්තටම විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන්ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
9: නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.

0: දෙදහස් විසි පවසර එසල්ලයිසි ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ටහිමිරුණ දැවන්ත බෝනස් ප්‍රතිලාභේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකුමෙන් මවකමෙන්.
1: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ත්ව කොට්ටාසයක් නෙවේ.
2: පළවෙනි වචන 10-15 ඕනම මනුස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
1: මේක කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එකක්.
2: අනිත් එක ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙමේ මාකටර් කෙනෙක්.
1: කතාවට දක්ෂ නම් මාකටින් දන්නවා නම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න කියාපු තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
2: හිතෙන ඕනෙම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි 2ක් කතා කරලා 0.71 555 6044ට අපිට WhatsApp කරන්න.
1: මේ chance එක miss කරගන්න එපා. මොකද අපි interview කරන්නේ එකපාරයි.
3: ඒ මිස් මේකර් කියන වැඳිලියට තව වඳුරෙක්ව කසාද බන්දල පවා දුන්නා. ඒ තරම් ඉහළ ජනප්‍රියත්වයක් මිස් මේකර් ළඟා කරගත්ත අභ්‍යවකාශයට
4: ගිහින්
3: බලන්න නේද? දැන් ඔයාලට එහෙම ජනප්‍රිය වෙන්න අභ්‍යවකාශයට එහෙම යන්න ඕනේ
4: නැහැ. දැන් මොඩ කතාවක් කිව්වම නැති.
3: ගොඩේ
5: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස 5ට අනුග්‍රහය
6: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස

0: क्या था टॉप स्टोरी
1: ट्रंप के प्रकाश्यट ඉරානෙන් ප්‍රතිචාර ඉරානයට එල්ල කිරීමට සලසුම් කර තිබූ තවත් ප්‍රහාර අත්හිටවන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කිරීමෙන් පසු ඉරාන මාධ්‍ය ඊට උපහාසාත්මකව ප්‍රතිචාර දක්වා තිබෙනවා. ට්‍රම්ප් සිය ට්‍රූත් සෝෂල් ගිණුමොසියේ සඳහන් කළේ ඉරානය සහ තවත් මැද පෙරදිග රටවල් ප්‍රහාර නවත්වන ලෙස ඉල්ලීමක් කළ බවයි. හොමුස් සමුද්‍ර සන්ධිය සම්පූර්ණයෙන් විවෘත කිරීම ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳ එකඟතාවයක් ඇතිවෙමින් පවතින බවද ට්‍රම්ප් ප්‍රකාශ කළා. ඊට ප්‍රතිචාර දක්වමින් ඉරාන රාජ්‍ය මාධ්‍ය පවසන්නේ ප්‍රහාර නතර කරන ලෙස ඉරානය කිසිදු ඉල්ලීමක් සිදු කර නොමැති බවයි. හොමුස් සමුද්‍ර සන්ධිය සම්බන්ධ ඉරානයේ ස්ථාවරයේද කිසිදු වෙනසක් සිදු නොමැති බව එම වාර්තාවල සඳහන්. සැබවින්ම පසුබස ඇත්තේ ඩොනල්ඩ් ට්‍රම්ප් බවත් ඔහුගේ තර්ජන අවසන් වී ඇති බවත් ඉරාන මාධ්‍ය වාර්තා කළා. ට්‍රම්ප් තම තර්ජනවලින් පසුබසකොත් එය ලෝකයට විශාල ජයග්‍රහණයක් ලෙස පෙන්වීමට උත්සාහ කරන බව එම වාර්තා පෙන්වා දෙනවා. ඇමරිකාව ප්‍රහාර අකණ්ඩව එල්ල කළද නැවතුවද ඉරාන හමුදා ඕනෑම අවස්ථාවකට සූදානමින් සිටින බවද ඉරාන මාධ්‍ය සඳහන් කළා.
0: සියතා ටොප් ස්ටෝරි අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය පීපල්ස් ලීසින් විශ්වාසයේ ප්‍රමුඛයා David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Amatanna 011178 686

0: සහ ප්‍රවෘතිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: රෝද දෙකක් උඩ යන වාහනයක් නිසා අනතුර බහුල වීමේ අවදානම වැඩි. ඒ වගේම මහජනතාවගෙනුත් ව්‍යාපාරික ප්‍රජාවගෙනුත් ඉල්ලනවා අපි මෙම හෙල්මට් අලෙවි කිරීමේදී සහ මිලදී ගැනීමේදී ප්‍රමිතියෙන් යුතු හෙල්මට්ම මිලදී ගැනීමට අවශ්‍ය කටයුතු කරන්න කියන එක කාරණිකව ඉල්ලීමක් කරනවා.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට දහවල් 12ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලෙකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ. එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
3: ගන්නවා ලයිසන් එක.
4: දැන් හරිනේ අමාරු.
2: ලයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි. වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 11.84යිනේ. දැන් ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 115ක පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්. 13.19ට කෝල් එකක් ගන්නකෝ. සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැද්දා නීති නේද?
4: ඔබට
5: අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance Free Help.
6: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
7: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
8: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
9: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවනම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ.

0: ඔබත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
1: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
2: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 14.5%ක අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු. Trading A-LKA Outlook Stable ලියාපදිංචි මුල්‍ය සමාගමකින්.
3: අම්මේ මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
4: නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
5: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
6: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරමනවා.
7: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
8: සියත පොකට් මනි අනුග්‍රහය.
9: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13:19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
10: සියත ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
11: මම හිතුවේ මේ ඔයාලගේ ගෙදර වැඩ කරන වැඩකාරී කියලා. මොකද මේ වගේ අලුත් දෙන්නවද?
12: මොකද මේ වගේ කියන්නේ?
10: සමතන ඇති සමට හමුව ඇති දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
13: සාස් ලංකාවට වෙලා කොමතන මාව හොයාගත්තේ.
14: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත TV තුලින්.
10: සියත සති

0: ഡെങ്കു മാറാന്തികായി. മേ പ്രജാവൈദ്യ വിശേഷജ്ഞ പ്രസീല സമരവീര.
1: ഡെങ്കു രോഗയെ സേദീമ സന്ധാ മിനിസ ഡെങ്കു മധുരുവാൻ സഹ വൈറസ് കാണ അപ്പ പരിസരേ തിബിയയുത്തുയ. ഡെങ്കു മധുരുവാൻ അപ്പ പരിസരേ സിറ്റിന്നെ വർഗദേക്കി ഇഡീസ് ഈജിപ്റ്റായി സഹ ഇഡീസ് അൽബോപിക്ടസ് ചന മധുരു വർഗദേക്കി. ഡെങ്കു വൈറസ് കാണ ഹത്തറക് തീയണോ എക്ക ദക്ക തുണ സഹ ഹത്തറ മിനിസ അപ്പട്ട് ജീവിതകാലയ തുളതി ഡെങ്കു രോഗയെ ഹത്തറ വത്താവാക് വെലതി ഹെക്ക.
0: මේ පණිවිඩය ඔබ වෙත ගෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
2: ඇඟ රිදෙනවා වගේ තාත්තේ.
3: හිට මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
2: මං කරදරයක් නැතුව ආවා තාත්තේ.
3: හරි පුතේ. අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
4: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
5: හිනාවෙන්න මෙන්න වෙලාව.
6: ජපානයේ ඔකිනාවල කියනනේ වයසකම මිනිස්සු ඉන්නේ. අවස 6-7 වෙද්දි වැඩ ටික ලස්සනට ඉවර කරලා ඒගොල්ලෝ රෙස්ට් කරනවා.
7: Okay.
6: Rest.
7: Rest in
6: වගේ આવත් ඉතින් එක ඉවරයිනේ.
8: මුලටම තන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක. සියතේ FM Breakfast Drive. අනුග්‍රහය.
9: ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
0: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි.
10: සුබ දවසක්.
11: අලුත් වෙලා.
10: පහසු වෙලා. තෑගි වැඩි වෙලා.
12: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
13: The Palace Gampaha. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න. 0710-666-222. Prime Residences.
14: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්.
15: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
16: Finishing වහලක් ලෙස color up flow වැජබෙනා. ඔයත් වහලට වශි වෙන්න. Finishing වහලක් නම් color up තමයි.
17: 1500cc turbo engine එකකින් බලගැන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.
18: හිරි ගොවි දිවි සරුවේමයි උපන් බිමෙන් මේ සෑම ඔබටයි. පෙරවත්ත නාමය අපේ කිරිසන් නාමයයි.
19: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිවාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතු වන Majestica Lanka Tiles.
2: Satutu rasa guna musuvena Kemavala rasa surakena
19: Kuku Fry RBD Poltil Hata vasarakata vedi vishwase
3: Mulu pavula tuma Mage gana tuma Oba asakarana sapa nindaka soya vidivo Avithyanne enna Valentino Italy Flagship Experience Center Vot Place Colombo 7 Veta Honda nindak kiyannema Honda heta davasakata palamu piyawarai
1: Full charge eken kilometer 150kata wedi durak Nivaseedima charge kirimata hakiyawa athi lithium ion battery samaginnena Bajaj Vigo Electric 3 Roda Rathaya David Pieris e-mobility vetin 0114700550
4: රන්පවුමකට ඉහළ අප්‍රිකාරමත් අමතන්න 0115880400 එල්ලෝ එල්සි රන් සලි රන්නය සේවාව පරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන
5: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න
7: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා
16: ෂොප් එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නෑ.
10: ගං අතුරට සුරසිරුමෙට දැන් මම බය නෑ.
13: එක ලක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
6: දොරකුළු වැරෙන මතක සේප්පෝ.
9: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාප් සින්දු කියනවා. එයාගේ උර හිසට ඔළුව තියා මං අහන් ඉන්නවා.
6: ජීවිතේ අයවැය පියවන ගීපද සාක්කි.
11: මම පුංචි බයිසිකලේ එනකොට ඇය හොඳ කාර් එකක ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
6: රැයක් පුරා විඳින පැයක්.
17: රැදායයි.
6: ගීතායයි.
17: සුන්දර
20: සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සියත අහන්න.
21: හැමෝම එකම විදිහට හිතුවොත් ලෝකෙ ලස්සන වෙන්නේ නැහැ. වෙනසකට තමයි මුළු ලෝකයක් ආස කරන්නේ.
22: කළුතර හෝලි ක්‍රොස් විද්‍යාලය ඔන්න දරුවන්ගේ වෙනස් අදහස් වලට වේදිකාවක් හදලා.
21: සම්මානී රෝ 2026 වාර්ෂික චිත්‍ර හා අත්කම් ප්‍රදර්ශනය
22: අගෝස්තු මාසේ 5 සහ 6 දෙදින පුරා විද්‍යාල පරිශ්‍රයේදී.
21: අපේම දරුදරියන්ගේ අලුත් අදහස් එයාලගේ පින්සල් ඉරිවලින් ලස්සන නිර්මාණ විදිහට දැසින් දකින්න.
22: හෝලි ක්‍රොස් දරුවෝ විතරක් නෙවෙයි කළුතර දිස්ත්‍රික්කයේ පාසල් රැසක සිසුන් සහ ගුරුවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මේ සුවිශේෂී අධ්‍යාපනික සහ සංස්කෘතික අත්දැකීම ඔබත් ඇවිත් විඳගන්න.
21: මාධ්‍ය සහයෝගය සියත ටීවී සියත FM.
20: සියත සතිය.

0: සිය දපත්තරේ විත් හසා උදේ හතයි පනහට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 0111 7383 388 CDB රන් ණය රත්තරන් ණය විතර ඉස්තරම්ම තැන් 2025 වසරේ SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බියකමින් මවකමින්
1: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
2: ස්විස්ටෙක් ඕතරයිස් දීලා ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරිබිලට විකුණන ජෙනුවින් අය.
3: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
4: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
5: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
6: ඕනම සයිස් එකක බිස්නස් ඕඩර්ස් පික් මී ට්‍රක් එක ලේසියෙන්ම මූව් කරන්න. අඩි 7 ඉඳන් 16 මාර වෙනකන් ඕනම ට්‍රක් එකක් affordable cost එකකට පික් මී ඇප් එකෙන් ලේසියෙන්ම බුක් කරගන්න පුළුවන්. live tracking සහ goods insurance තියෙන නිසා තවත් පහසුයි. business එකේ orders ලේසියෙන්ම මූව් කරන්න පික් මී ට්‍රක් බුක් කරන්න.
7: විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් commercial bankුවේ ස්ථාවර තැන්පතු සඳහා 10.5% දක්වා ඉහළ පොලියක්. ඒ වගේම Combank Digital හෝ Flash පරහා ආරම්භ කරන තැන්පතු සඳහා 0.25% අමතර පොලියක්. වැඩි විස්තර සඳහා 13.16 අමතන්න.
8: සත්‍යන්තයේ අඩුම මිල පෙරළිය. බෝංචි කිලෝග්‍රෑම් එකක වෙළඳපොළ මිල රුපියල් 560යි. අපේ මිල රුපියල් 430යි. අප නැණික TJ අඹ කිලෝග්‍රෑම් එකක වෙළඳපොළ මිල රුපියල් 600යි. අපේ මිල රුපියල් 500යි. මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් හැකිය. මෙම දීමනා වළංගුවන්නේ 2026 අගෝස්තු 1-3 දක්වා තොග අවසන් වනතුරු පමණයි. කොන්දේසි සහිතයි.
9: දැන් පෑන්ේෂයා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන්ේෂයා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114 667 222 අමතන්න.
10: ඒ මිස් බේකර් කියන වැඳිරියට තව වඳුරෙක්ව කසාද බන්දල පවා දුන්නා. ඒ තරම් ඉහළ ජනප්‍රියත්වයක් මිස් බේකර් ළඟා කරගත්ත අභ්‍යවකාශයට
11: ගිහින්
10: බලන්න නේද? දැන් ඔයාලට එහෙම ජනප්‍රිය වෙන්න අභ්‍යවකාශයට එහෙම යන්න ඕනේ
11: නැහැ නේද? දැන් මොඩ කතාවක් කිව්වම නැති.
12: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
13: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
14: තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයේ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකෝ WhatsApp මැසේජ් එකක්.
13: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5 කාලට සියත FM අහන්න.
14: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
15: සියත පොකට් මනි.
16: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ත්ව කොට්ටාසයක් නෙවෙයි.
17: පළවෙනි වචන 10-15 ඕනම මනුස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
16: මේක කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එකක්.
17: අනිත් එක ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙමෙයි මාකට කෙනෙක්.
16: කතාවට දක්ෂ නම් මාකටිං දන්නවා නම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න කියාපු තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
17: හිතෙන ඕනෙම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි 2ක් කතා කරලා 0.71 555 6047ට අපිට WhatsApp කරන්න.
16: මේ chance එක miss කරගන්න එපා. මොකද අපි interview කරන්නේ එකපාරයි.

හවස හතර වෙන්න තියෙන්නේ තව පුංචි වෙලාවක්. දන්නවනේ ඉතින් හවස හතර වෙනකම් විතරයි මාෂි ඉන්නේ කියලා. මට දැන් යන්න වෙලාව ඇවිල්ලා. යන්න කලින් මැසේජස් ටිකක් තියෙනවා මතක් කරන්න. බලමු කවුද ඉන්නේ කියලා. හායි අපිටත් දෙන්න ලස්සන සින්දුවක් කියලා. කපුවැල්ලේ ප්‍රියදර්ශනී මට මැසේජ් එකක් එවලා තියෙනවා. ඉතින් ඔන්න ප්‍රියදර්ශනී මේ සින්දුවට ගොඩක් ආදරෙන් එකතු කරගන්න. ආයිබෝ වේවා කියලා මැසේජ් කරලා තිනා මඩපාත ලක්ෂ්මන්. ලක්ෂ්මන් ඉන්නවා. එතකොට තමරා ඉන්නවා. ෆැමිලි එක හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කියන්නේ. මේ සින්දුව ලස්සනයි නේද? එහෙනම් මේ තමයි සින්දුව. එහෙනම් අදට ගිහින් එන්නම්. යන්න කලින් කියන්න තියෙන මෙච්චරයි. හැමදාම කියනා වගේ සතුටින් hina වෙලා පරිස්සමට ඉන්න. අලුත් සතියක් පටන් ගන්නවා. අලුත් සතියක් කියන්නේ බලාපොරොත්තු ගොඩක් නේද? එහෙනම් හෙට දවසේ අපි මුණ ගැහෙනකන් අදට ගිහින් එන්න. මම මාෂී.

0: यह था टॉप स्टोरी।
1: අස්වැසුම වංචා කළ නිලධාරිනියන් දෙදෙනෙකු රක්ෂිත බඳනාගාරයට. අස්වැසුම දූෂණ සහ වංචා සම්බන්ධයෙන් නොවුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කළ කාන්තා නිලධාරිනියන් දෙදෙනෙකු අනිතා දක්වා රක්ෂිත බඳනාගාරගත කර තිබෙනවා. ඒ සැකකාරයන් අද හට්ටන් අධිකරණයේ වැඩබලන මහේස්ත්‍රාත් නාරායනන් පාර්ථිපන් හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබා දුන් නියෝගයට අනුවයි. අස්වැසුම වංචාව සම්බන්ධයෙන් නොවුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය යටතේ සේවය කරන නිලධාරීන් 30 දෙනෙකුගෙන් තොරතුරු ලබාගෙන තිබුණා. අභ්‍යන්තර විගණන නිලධාරීන් මගින් විමර්ශන සිදු කරන අතර අස්වැසුමට අදාළ පරිගණකද අභ්‍යන්තර විගණන නිලධාරීන් විසින් පරීක්ෂාවට ලක් කළා. මූලික විමර්ශනවලදී හෙළි වී ඇති මෙම නිලධාරිනියන් දෙදෙනා පසුගිය වසරේ සිට මේ දක්වා කාලය තුර රුපියල් 29,89,500 මුදලක් වංචා කර ඇති බවයි. දැන් ක්‍රීඩා පුවතක්. සංචාරක පාකිස්තාන කාන්තා කණ්ඩායම සමග පැවති දෙවන පඳුවර් විශ්ව ක්‍රිකට් තරගෙන් කඩුලු 6ක ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද සමත් වුණා. තරගයේ පැවතුනේ රන්ගිරි දඹුල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී. පළමෙන් පඳුර පහර දුන් පාකිස්තාන ක්‍රීඩිකාවන් නියමිත පඳුවර් 20 අවසානයේ කඩුලු 5ක් තෙවී රැස්කර ලකුණු සංඛ්‍යාව 175ක්. ලකුණු 176ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පඳුවර් 17යි පඳු 4ක් අවසානයේ ලකුණු 178ක් ලබා ගනිමින් තරගයේ ජය වාර්තා කළේ කඩුලු 4ක් පමණක් තෙවී සිටියදී.
2: අනුග්‍රහය සැමට අත දුන් ගමනට ජවය දුන් රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Amathanna 01117 868 666

හවස 4:00 විනාඩි 9:00 දැන් වෙලාව. කොහොමද කාලෙකට පස්සේනේ මේ වෙලාවේ මේ විදිහට කතා කරන්න හම්බ වෙන්නේ? ජීවිතේ සමහර දේවල් අපිට නිතර නිතර දකින්න අහන්න ලැබෙනකොට ඒකේ තියෙන අගය ටිකක් අඩු වෙනවා කියලා ගොඩක් අය විශ්වාස කරනවා. හැබැයි කලාතුරකින් ජීවිතේ දේවල් ලැබෙනකොට හරියට නිකන් සර්ප්‍රයිසස් වගේ දේවල් හම්බ වෙනකොට අපිට මම පුදුම හැඟීමක් හිතට එනවා. මටත් මේ වෙලාවේ තියෙන අන්න එහෙම හැඟීමක්. මේ ඉර බැහැලා යන වෙලාවේ පැය කීපයක් ලස්සන සින්දු ටිකක් අහගෙන ඔබත් එක්ක කතා කරන්න ලැබෙනවා කියලා කියන්නේ. ඒක මට අද දවසේ ලැබිච්ච සර්ප්‍රයිස් එකක්. මං ඉන්නවා හරියටම හවස 6:00 වෙනකන් 07:11, 08:02, 08:04 WhatsApp message එකක් එවන්න ඕනේ. ලස්සන සින්දු ගොඩක් එක්ක නිශාන්තමයි මෙතන ඉඳලා ඉන්නේ.

0: අවසාතරයි විනාඩි 13යි.
1: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
2: ඇමති මණ්ඩලයට ඒ රට දිනෙන් දින පරිහානිය කරාගෙන
3: 11,34,000 නඩු ගොඩ ගැහිලා තියෙනවා.
4: අධිකරණයේ ස්වාධීනත්වයට බරපතල ගැටලු සාගත තත්ත්වයක් පත් වෙනවා.
5: බලපෑම් කිරීමේ සංස්කෘතිය තියෙන විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් ළඟ.
6: වගන්ති සංශෝධනය කරනවා නම් ජනමත විචාරණය කාෂයි.
7: පෞද්ගලික අභිලාෂයන් වලට තමයි නීතිය නැව්වේ, නීතිය වෙනස් කරේ.
1: බුද්ධියට විමසන්න දෙන සටහන්. ඇත්තටම සත්‍යද?
8: රජේ ණය දෙන්නේ රජේ ප්‍රකාශ කළා දේම මිලට පිටින්.
9: අවංක මේ රට ගැන හැඟීමක් එන ජනතාවට සතුටුදායක පුවක් තමයි කියලා මම හිතනවා මේ කාට.
10: ආණ්ඩුව ඉතින් හැමෝම තරහ කරගෙන ඉස්සරහට යන ගමනක් තමයි පේන්නේ.
1: සෑම දිනකම උදෑසන 6යි 30, දහවල් 12, සවස 6, සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
11: විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු සඳහා 10.5% දක්වා ඉහළ පොලියක්. ඒ වගේම කම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් පරහා ආරම්භ කරන තැන්පතු සඳහා 0.25% අමතර පොලියක්. වැඩි විස්තර සඳහා 13,16 අමතන්න.
12: ඔයත් පහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරප් තමයි.

0: සතිපතා ස්කූටර් දිනපතා ස්මාර්ට්ෆෝන් වික්‍රේසර් හෝ වික්ලයිටවල ඇති එස්කෝ ඩංකිය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න. වික් බොනන්සා කැපු අද්දිනු පත්තු කර අද්දිනු. ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance Free Help.
1: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
2: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 50ක කෙටි කාලීන ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 11.12ක අසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. Fitch Rating A- LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකි.

0: ಕಿರುಲು ಕಣ್ವನ ಜಾತ್ಯಂತರ ತಲೆ ಅಭಿಷೇಕ ಮಾಂಗಲ್ಯ
1: ಸಿಯಾತ ಬಿಗ್ ಟ್ವಿನ್ ಲೇಟಿ ಮಿಸ್ ವರ್ಲ್ಡ್ ಶ್ರೀಲಂಕಾ 2026
2: මම අනුබු ගුණසේකර සියත බික් ටවින් ලේඩි මිස්වර් ශ්‍රී ලංකා 2024. මං හිතන්නේ මේ ඔබේ අවස්ථාව. රුවින් පිරුණු ඔබ ජීවිතේ ලස්සනම තැනකින් පටන් ගන්න. එන්න.
3: විමර දැනුමින් පෞෂෙන් සහ රූප සුන්දරත්වයෙන් පිරිපුන් රාජිනිය ඔබද සිහින කිරුල හිස දරන්නට දැන්ම සියත මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා ඉන්ස්ටාග්‍රෑම් හෝ ෆේස්බුක් පිටුවට ඔබේ අයදුම් පත යොමු කරන්න.
1: සියත බිග් ට්වින් ලේඩි මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2026
3: ටයිටල් ස්පොන්සර්
4: ඔබේ සමට දිගුරණ දීප්තිය ට්වින් ගාලා ගන්න බිග් ට්වින් ලේඩි රේසර් එකට අදම මාරුවෙන් බිග් ට්වින් ලේඩි ඔබත් සැනින් දිදුල.
5: අම්මේ මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නේ.
6: නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නේ.
7: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
8: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරනවා.
9: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
10: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151 ට WhatsApp කරන්න. සතියේ දවස් 5 ම උදේ 5යි කාලට සියත FM අහන්න.
0: සියත පොකට් මනි අනුග්‍රහය.
11: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක්කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්ලුක්.
12: සියත ටෙලි දෙපැහැ අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න. කළු සුදු සහ පැතලි චරිත එකම වේදියක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරින් නගරයක්.
13: මට එහෙම ඕන නෑ යකි. මට එහෙම ඕන මම මේ මිනිහ කසාද බඳ ගන්න නෑනි.
12: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සේ නැගෙන දූවිලි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
1: සියත ටීවී තුලින්.

අවසහතරයි විනාඩි 27යි දැන් වෙලාව. මට මෙසේජ් එකක් කියලා තිනෝ දැහැමි පොල්ගස්සෝ විට ඉඳලා නිශාන් ලස්සන සින්දුවක් අහමුද මං හුඟක් ආදරේ කරන රසිකව එකතු කරගන්න පුළුවන්ද කියලා තමයි එයා අපිට මෙසේජ් එකේ වල තියෙන්නේ. ඉතින් 0711982984ට වට්ස්ඇප් මෙසේජ් එකක් මේ දැන් එව්වොත් එහෙම ඊළඟ බ්‍රේක් එකේ මං අනිවාර්යෙන්ම ආව මෙන්ෂන් කරනවා. 98.2 98.4 වගේම www.sietafm.lk අපේ වෙබ්සයිට් එකකින් වගේම මොබයිල් ඇප් එකකින් ලෝකෙ කොහේ හිටියත් ඔබ අපිට මෙසේජ් එකක් එවන්න. මං ඉන්නව හවස 6:00 වෙනකම්.

0: ഡെങ്കു മാരാന്തികായി. මේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර.
1: අධික වැසි තත්ත්වයෙන් පසු ඉදිකිරීම් පරිසරවල ජලය එක් රැස් වූ ස්ථාන වැඩි විය හැක. එම ජලය එක් රැස් වන තැන් ඉවත් කර ඩෙංගු මදුරුවන් මෝවන ස්ථාන නැති කර ගන්න.
0: මෙම පණිවිඩය ඔබ වෙත ගෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
2: ඇඟ රිදෙනවා වගේ තාත්තේ.
3: හිත මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
2: මං කාලදරයක් නැතුව ආවා තාත්තේ.
3: හරි පුතේ. ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
4: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
5: සැමට අතදුන්, ගමනට ජවයදුන්, රටට පණදුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය පීපල්ස් ලීසින් විශ්වාසයේ ප්‍රමුඛයා.
6: සිරිවෝඩ් සාමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගාවට්ටම් ෆෝචුන් RBD පොල්තෙල් ඉතිරි රුපියල් 590යි. කිල්ස් බොක්ෆස්ට් චිකන් සොසේජස් ඉතිරි රුපියල් 425යි. ස්ටුවර්ට්ස් රෝසා කහටතේ ඉතිරි රුපියල් 170යි. ටීපෝල් ඩිෂ්වොෂ් ලයින් ඉතිරි රුපියල් 110යි. කාගිල්ස් ෆුඩ් සිටි.

0: Did the hospice palace is a lice life GV direction of Puinian Taimuna? 7th bonus Pratilabi Agaya. Rupel could take the Has Harse at Taikmavai. Sri Lanka Insurance Life. Be a Kumin, Mavakumin. ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියාව අවස්ථා, ශිෂ්‍යත්ව දීම හා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 402 0718 112 777. Global University Partners, number 221, Dharmapala Mavata, Colombo 7. Sri Lankawe prathama watawata Rhino Roofing within handunwa dena Rhino Premier Jala Pratirodhi Matupita Arakshane Sahita Roofing Sheet. Rhino Roofing within handunwa dena Rhino Premier Roofing Sheet. Wedi vistara sandaha 1396 amathanna.
1: Mama mage mulu business ekatama SLIC Business Club rakshanayak dæmma.
2: ෂොප් එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නෑ.
3: ගන් අතුරට සුරසිරුමෙට දැන් මම බය නෑ.
2: අකුණු ගැහුවත් ගිනි දැක්කත් නෝ ප්‍රොබ්ලම්.
3: ඒ විතරක් නෑ, බිස්නස් එක දියුණු කරගන්නත් උදව් කරනවා.
4: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
5: සමහරු එන්නේ සද්ද අහලා,
6: තව සමහරු එන්නේ සුවඳට,
5: තවත් සමහරු එන්නේ අලුත් දේවල් හොයාගෙන.
6: ඒ ඔක්කොම එක්ක ෆන් එකක් ගන්න ඕනේ නම් Down South in the morning. Down South in the morning. Go International Expo 2026.
5: Motor Show,
6: Lifestyle Expo,
5: Construction Expo,
6: Industrial Expo එක ඇති වෙන්න සතුටු වෙන්න.
5: අගෝස්තු 14, 15 සහ 16 උදේ 10 සිට රෑ 10 දක්වා ගල් සමනල ක්‍රීඩාංගණයේදී.
6: බිස්නස් කරනවද, ඉන්වෙස්ට් කරනවද, නැත්නම් ෆැමිලි එකත් එක්ක එන්ජොයි කරනවද? Go International Expo 2026.
7: මාධ්‍ය අනුග්‍රහය සියත TV, සියත FM සමගින් Kiss FM.

හවසාතර පහුල විනාඩි 45 දැන් වෙලාව. මොරටුවේ රුක්ෂාන් ඉන්නවා මේ වෙලාවේ මාව අහගෙන. රුක්ෂාන් කොහොමද? රුක්ෂාන් ගොඩක් ආදරය කරන කෙනෙක් ඉන්නවනේ ඇල්පිටිය පැත්තේ. එයා මේකතු කරගන්න කියලා තමයි මට මේ මෙසේජ් එකේ වල තියෙන ඇල්පිටියේ සඳමාලීට තමයි රුක්ෂාන් ගොඩක් ආදරය කරන්නේ. ඒ වගේම තමයි තවත් ආදරය කරන කෙනෙක් මේ වෙලාවේ මාව අහගෙන යනවා. එයා ගෙවල් තියෙන හොරණ, හැම වීකෙන්ඩ් එකකම හොරණ යනවා. ගිහිල්ලා අපහු කොළඹේනවා. පරිස්සමෙන් එන්න ඕනේ. හරිද? ඔය පාරේ එහෙම වලවල් ටිකක් තියෙනවා කියලා අපිට ආරංචි. හිමින් එළවන්න ඕනේ. චරිත් පරිස්සමෙන් කොළඹෙන්න ඕනේ. මට කතා කරලා කිව්වා අපිව අහගෙන ඉන්න කියලා. 98.2 98.4 අපිව අහගෙන ඉන්න. ඔයාටත් පුළුවන් 0711 982 2 98.4 මේ දැම්ම WhatsApp message එකක් එවන්න.

0: සියත පත්තරේ විත් හසා උදේ හතයි පනහට අනුග්‍රහය CDB එක රොන් ගණතෙන් කරන ඔබේ ජල විදුලි දුරකතන බිල් පතට රොන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 0111 7383 388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමි වුණ දැවැන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් දියකමින් මවකමින්
1: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
2: ස්විස්ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරිබිලට විකුණන ජෙනුවින් අය.
3: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
4: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අසමසම අඩුම මිල කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් සුදු සීනි කිලෝග්‍රෑම් එකක් රුපියල් 212යි. රතු පරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 224යි. දේශීය සුදු නාඩු සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 195යි. කීරි සම්බ කැකුළු සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 255යි. දේශීය රතු කැකුළු සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 172යි. මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය. මෙම දීමන වළංගු වන්නේ 2026 අගෝස්තු 1-3 දක්වා තොග අවසන් වන තුරු පමණයි. හොන්දේ සීසයිතයි.
5: අරිගියේ හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
6: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
7: LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0111 715 555 අමතන්න.
8: Big big dinumai bonanza bonanza.
9: සතිපතා ස්කූටර් දිනපතා ස්මාර්ට්ෆෝන් Big Racer හෝ Big Light වල ඇති Escort අංකය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න.
10: විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් Commercial Bankුවේ ස්ථාවර තැන්පතු සඳහා 10.5% දක්වා ඉහළ පොලියක්. ඒ වගේම Combank Digital හෝ Flash පරහා ආරම්භ කරන තැන්පතු සඳහා 0.25% අමතර පොලියක්. වැඩි විස්තර සඳහා 13.16 අමතන්න.
11: OFIT Premium Inverter Air Conditioner රුපියල් 179,999 සිට Smart Wi-Fi Fast Cooling සමග 12,000 18,000 24,000 BTU වලින් පුවා වගකීමක් සමග ලංකාවේ අඩුම මිලට අඩුම මිල දී ගන්න අමතන්න 0676 252 3020.
12: දැන් Pan Asia Bank-ෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති Pan Asia Bank ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114 667 222 අමතන්න.
13: ඒ මිස් බේකර් කියන වැඳිරියට තව වඳුරෙක්ව කසාද බන්දල පවා දුන්නා. ඒ තරම් ඉහළ ජනප්‍රියත්වයක් මිස් බේකර් ළඟා කරගත්ත අභ්‍යවකාශයට
14: ගිහිල්ලා
13: බලන්න නේද? දැන් ඔයාලට එහෙම ජනප්‍රිය වෙන්න අභ්‍යවකාශයට එහෙම යන්න ඕනේ නැහැ.
14: දැන් මොඩ කතාවක් කිව්වම ඇති.
15: ගොඩේ
16: ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
17: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
18: Turn 98.2 and 98.4.
13: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ත්ව කොට්ටාසයක් නෙවෙයි.
17: පළවෙනි වචන 10-15 ඕනම මනුස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
13: මේක කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එකක්.
17: අනිත් එක ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙමෙයි මාකටර් කෙනෙක්.
13: කතාවට දක්ෂ නම් මාකටිං දන්නවනම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න කියාපු තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
17: හිතෙන ඕනෙම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි 2ක් කතා කරලා 0.71 555 6047ට අපිට WhatsApp කරන්න.
13: මේ chance එක miss කරගන්න එපා. මොකද අපි interview කරන්නේ එකපාරයි.

0: किया था टॉप स्टोरी
1: महर रंदवियन 104 दिन को मारु खेरे महर बंधनागारे रंदवियन 104 दिन को मेवन विट वेनात बंधनागार वित मारु करति बनवा බන්දනගාර මාධ්‍ය ප්‍රකාශක එසී ගජනායක පැවසුවේ එමරන්දවියන් දුම්බර වැලිකඩ බූස කළුතර බදුල්ල මඩකලපුව සහ පොළොන්නරුව යන බන්දනාගාර වෙත මාරු කර යවා ඇති බවයි. අලුත්වැඩියා කටයුතු හේතුවෙන් මහර බන්දනාගාරයේ රැඳවීම සඳහා අමුත්තන් පෙන්වීම හෙට සහ අනිද්දා දින දෙකෙන් පසුව ආරම්භ කෙරෙන බවද ඔහු පැවසුවා. මහර බන්දනාගාරයේ ඇති වූ තත්ත්වය මෙවැනි විට සම්පූර්ණයෙන් පාලනය කර ඇති බවයි බන්දනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ. බන්දනාගාරයේ ආරක්ෂාව සඳහා තවදුරටත් පොලිස් විශේෂ කාර්ය බලකාය යුද හමුදාව සහ පොලිසිය යොදවා තිබෙනවා. මහර බන්දනාගාරයේ ඊයේ පසුරුවේ නොසන්සුන්තාවයක් ඇති වූයේ රැඳවියන් පිරිසක් කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන්. රැඳවියන් බන්දනාගාරයේ වහලය මත නැග කලහකාරී ලෙස හැසිරීමත් සමග එම නොසන්සුන්තාව ඇති වුණා. එහිදී රැඳවියන් විසින් බන්දනාගාරයේ අංශ කිහිපයක් විනාශ කරනු ලැබුවා. ඊ ඇති වූ ගැටුම් වලින් එක් රැඳවියෙකු මිය ගියා. තවත් 8 දෙනෙකු තුවාල ලැබුව අතර ඔවුන් ප්‍රතිකාර ලබන්නේ රාගම රෝහලේ. සියත මෙලඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට.
0: සියත ටොප් ස්ටෝරි අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවය දුන් රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madhuli Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Amathanna 011 1188 866

See ya there, FM. පහයි විනාඩි 9යිනේ දැන් වෙලාව. මෙන්න දෙවැනි පැයත් ওই විදිහට පටන් අරගෙන තියෙනවා. 2:07 1:98 2:98 4 WhatsApp message එකක් එවන්න. නිමාලි message එකක් එවලා තිනවා. මහෝ ඉඳලා ලස්සන සින්දු ගොඩක් ඇහෙනකොට මාවත් පොඩ්ඩක් මතක් කරන්න කියලා. ඔන්න පය පටන් ගන්නකොට මම ඔයාව මතක් කරානි වාලේ. 0711 98 2 98 4 නිෂාන් ඉන්නවා. ඉක්මනට WhatsApp message එකක් එවන්න.

0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: රෝධ දෙකක් උඩ යන වාහනයක් නිසා අනතුරු බහුල වීමේ අවදානම වැඩි. ඒ වගේම මහජනතාවගෙනුත් ව්‍යාපාරික ප්‍රජාවගෙනුත් ඉල්ලනවා අපි මෙම හෙල්මට් අලෙවි කිරීමේදී සහ මිලදී ගැනීමේදී ප්‍රමිතියෙන් යුතු හෙල්මට්ම මිලදී ගැනීමට අවශ්‍ය කටයුතු කරන්න කියන එක කාරණිකව ඉල්ලීමක් කරනවා.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට දහවල් 12ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු සඳහා 10.5% දක්වා ඉහළ පොලියක්. ඒ වගේම කම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් පරහා ආරම්භ කරන තැන්පතු සඳහා 0.25% අමතර පොලියක්. වැඩි විස්තර සඳහා 13.16 අමතන්න.
3: යුග දිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහභාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 0.76833444. සීතා හදවත් දිනු හිතවත්කම.
4: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96.
5: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance We Help.
6: Hi, මම ශේනිය. ෆොරින් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ડોකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
7: ජීවිතේ විනාශ කරන හීනෙට දැන්ම කතා කරන්න. Global University Partners. 0.7 1 2 3 4 2 7 1 2 3 4 7
8: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
9: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි.
10: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
11: ගන්න ලයිසන් එක
12: දැන් හරිනේ අමාරු.
10: වයිෆ් ගේ කටත් පොඩ්ඩක් වැඩි.
9: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය.
10: මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක්

0: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000කුත් හම්බෙනවා. පහ වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714151151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලට 100FM අහන්න.
1: සියතෝ පොකට් මනි අනුග්‍රහය. දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක්කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13:19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්තය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවයි බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
2: තියටර් ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
3: 4 දෙනා ගැන පොඩි කුස්සක් තියෙනවා.
4: මන් නම් හිතන්නේ නැහැ සර්.
2: දකින හින පිනෙන මානෙට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්.
5: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
6: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙලෝ ටිකක්.
2: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
0: බලන් ඉන්න බලන් ඉන්න. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30ට සියත ටීවී තුලින්.
1: අනුවටයි 0.2 අනුවටයි 0.4.

හවස පහයේ විනාඩි 27යි දැන් වෙලාව. කොයි හරි වෙලාවක කවුරු හරි කෙනෙක් ඇවිල්ලා ඔබට දුන්නොත් එහෙම රත්තරම් බාර් එකකුයි ලී කෑල්ලකුයි, ඔබ මොකද්ද තෝරගන්නේ? අන්න දෙයක්දනේ. හැබැයි ඔබ වතුරට වැටලා ඉන්න වෙලාවක මේ දෙකම දික් කරොත් රත්තරන් කොච්චර වටිනා වුණත් ඔබ ගන්නෙ නෑනේ නේද? ඔබ ගනි. හැබැයි ඉතින් ආයේ වතුරෙන් ගොඩට එනවා බොරු. ලී කෑල්ලට තමයි අපි ඒ වෙලාවේ අත දෙන්නේ. සමහර වෙලාවකට වටිනාකමින් කොච්චර වැඩි වුණත් අවස්ථාවේ හැටියට ඒක වටින්නේ නැති වෙන්න පුළුවන්. ඔබවත් එහෙම තමයි. හොඳේ සමහර වෙලාවට හොඳටම වටිනවා. හැබැයි සමහර වෙලාවට ඔබ වටී කියලා හිතන තැන්වලදී ඔබ වටින්නේ නැති වෙන්න පුළුවන්. දේවල් හරි පරිස්සමෙන් තෝරගන්න ඕනේ. ඒකනේ ජීවිතේ හැටි කියන්නේ. අවසායම ආරණකම් මං ඉන්නවා. 0711 98294 WhatsApp message එකක් එවන්න. මේ වෙලාවේ අපි වහගෙන ඉන්නවා නම් ඒ වගේම කවුරුම හරි කෙනෙක්ව මෙන්ෂන් කරන්නත් ඕනේ නම් මෙන්න හොඳම chance එක. 0711 98294 මේ දැම්ම WhatsApp message එකක් එවන්න.

0: සේප්පෝ.
1: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාපින් සින්දු කියනවා. එයාගේ උරහිසට ඔළුව තියාමම අහන්නේ නෝයි.
0: ජීවිතේ අයවැය පියවන දීපද සාක්කි.
2: මම පුංචි බයිසිකලේ එනකොට ඇය හොඳ කාර් එකක ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
0: සිට බ්‍රහස්.

0: දෙදහස් විසි පවසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පුහිමියන්ට හිමිවන දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බියකුමින් මවකමින්
1: කල් පවති අවලක්ෂණ නොවී ඔයත් පහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරප් තමයි.
2: සින්බෝඩ් සමාජිකයන් සඳහා කගිල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගාවට්ටම් මෙඩෝලි ෆැට් ස්ප්‍රෙඩ් ඉතිරි රුපියල් 290යි. ප්‍රීමා ස්ටෙලා චිකන් රස නූඩල්ස් 5 පැක් එක ඉතිරි රුපියල් 165යි. මැජික් වැනිලා ඇන් චොක්ලට් අයිස්ක්‍රීම් ඉතිරි රුපියල් 300යි. ක්ලෝස් අප් රෙඩ් හොට් ටූත් පේස්ට් ඉතිරි රුපියල් 115යි. කගිල්ස් ෆුඩ් සිටි.
3: කැපුවා නේද ඩබල් ඉර?
4: ඩබල් පොකට් ඇඳන්.
3: ඒ මැදට ඩබල් දාලා කන් අප දෙකකුත් ගහලා.
5: ඈරාලා හමි?
3: ඇහුන් නැද්ද මං කියපුවා?
5: නෑ නෑ අහන් හිටියේ.
3: මොනවද අහන් හිටියේ?
5: එකම ආටිස්ගේ ඩබල් ඩබල් සින්දු.
3: හෑ?
5: ඕරාලා හමි? One and only සින්දු සියත.
6: සතිය දවස් පහේම උදේ 10 ඉඳලා දවල් 12 වෙනකන්.
7: අනුග්‍රහය. දැනෙන්න අඳින්න රිසිසේ. මේ සලු පිළිසිල්ලාරේ මුචාප්කාරේ.
8: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්.
9: සමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය. People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
10: හැමෝම එකම විදිහට හිතුවොත් ලෝකෙ ලස්සන වෙන්නේ නැහැ. වෙනසකට තමයි මුළු ලෝකයක් ආස කරන්නේ.
11: කළුතර හෝලි ක්‍රොස් විද්‍යාලය ඔන්න දරුවන්ගේ වෙනස් අදහස් වලට වේදිකාවක් හදලා.
10: සම්මානී රූ 2026 වාර්ෂික චිත්‍ර හා අත්කම් ප්‍රදර්ශනය
11: අගෝස්තු මාසේ 5 සහ 6 දෙදින පුරා විද්‍යාල පරිශ්‍රයේදී.
10: අපේම දරු දැරියන්ගේ අලුත් අදහස් එයාලගේ පින්සල් ඉරිවලින් ලස්සන නිර්මාණ විදිහට දැසින් දකින්න.
11: හෝලි ක්‍රොස් දරුවෝ විතරක් නෙවෙයි කළුතර දිස්ත්‍රික්කයේ පාසල් රැසක සිසුන් සහ ගුරුවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මේ සුවිශේෂී අධ්‍යාපනික සහ සංස්කෘතික අත්දැකීම ඔබත් ඇවිත් විඳගන්න.
10: මාධ්‍ය සහයෝගය සියත TV සියත FM.
12: සියත සතියක්.

හවස පහයි වෙනඩි 43යි. මංගා මේ වෙලාවේ බේරුවල පැත්තට යාළුවෙක් ඉන්නවා මාලි. කොහොමද? ඔන්න ඔයාට තමයි මේ සින්දුව.

0: සියත පත්තරේ විත් හසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමි වන දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකුමින් මවකමින්
1: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
2: ස්විස්ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි විලට විකුණන ජෙනුවින් අය.
3: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
4: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
5: පොඩි පරහකට තියෙන මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
4: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළමුව වෙනුවට එහෙ තිබ්බ ලෝකෙ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. ආ, තේක්ක බඩුවල ලස්සන.
6: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
4: එයාගේ නම සීතා. සීතා! මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණ වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මා ගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන්ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
5: නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට
7: ශෝසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු සඳහා 10.5% දක්වා ඉහළ පොලියක්. ඒ වගේම කම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් පරහා ආරම්භ කරන තැන්පතු සඳහා 0.25% අමතර පොලියක්. වැඩි විස්තර සඳහා 13.16 අමතන්න.
8: බිස්නස් වලට ට්‍රක් හොයලා මැති වෙලාද? අඩි 7 ඉඳන් 16 මාර වෙනකන් ඕනම ට්‍රක් එකක් ලේසියෙන්ම බුක් කරන්න, ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න පික් මී ට්‍රක්.
9: දැන් පෑන් ඒෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන් ඒෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 4667 222 අමතන්න.
10: සතියේ අඩුම මිල පෙරළිය. බෝංචි කිලෝග්‍රෑම් එකක වෙළඳපොළ මිල රුපියල් 560යි. අපේ මිල රුපියල් 430යි. අපනෑනික ටීජී අඹ කිලෝග්‍රෑම් එකක වෙළඳපොළ මිල රුපියල් 600යි. අපේ මිල රුපියල් 500යි. මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය. මෙම දීමනා වළංගු වන්නේ 2026 අගෝස්තු 1 සිට 3 දක්වා තොග අවසන් වෙනතුරු පමණයි. කොන්දේසි සහිතයි.
11: Turn 98.2 and 98.4.
12: ලන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ත්ව කොට්ටාසයක් නෙවෙයි.
6: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
12: මේක කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එකයි.
6: අනිත් එක ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙමෙයි මාකටර් කෙනෙක්.
12: කතාවට දක්ෂ නම් මාකටිං දන්නවා නම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න කියාපු තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
6: හිතෙන ඕනෙම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි 2ක් කතා කරලා 0.71 555 6047ට අපිට WhatsApp කරන්න.
12: මේ chance එක miss කරගන්න එපා. මොකද අපි interview කරන්නේ එකපාරයි.

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල සියත හෙඩ්ලයින් රිවියු
1: මහර රැඳවියන් පිරිසක් වෙනත් බන්ධනාගාර වෙත රාග මැදිරි නීතියවත් කෙරේ. අස්වැසම වංචා කළ නිලධාරිනියන් දෙදෙනෙකු රක්ෂිත බන්ධනාගාරයට. ට්‍රම්ප්ගේ ප්‍රකාශයට ඉරානයෙන් ප්‍රතිචාර. පාකිස්තානයට එරෙහි පන්දුවර විස්ස තරගාවලියේ ජය ශ්‍රී ලංකා ක්‍රිඩිකාවන්ට.
0: වැඩි විස්තර සවස 6:00 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න.

පැය විනාඩි පහයි, මේ තමයි අන්තිම පැය භාගය. හයා මාර වෙනකන් මං ඉන්නවා කියලා පොරොන්දුනේ නේද? දේවි හායි කොහමද? මම වාගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් එවලා තියෙනවා කටානේ නේද? රයිට්. එතකොට හනෝෂි වගේම වින්ද්‍යා මේ දෙන්නත් අපි වාගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් එවලා තිනවා. පිරන්දල ජයසිංහ මහත්තයත් මැසේජ් එකක් එවලා තියෙනවා. රයිට්. ඔන්න කට්ටිය සේරටම මම මෙන්න මේ සින්දුව තෝරගත්තා. 0.7118.2 98.4ට WhatsApp මැසේජ් එකක් එවන්න. හවස 6.

0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: රෝද දෙකක් උඩ යන වාහනයක් නිසා අනතුරු බහුල වීමේ අවදානම වැඩි. ඒ වගේම මහජනතාවගෙනුත් ව්‍යාපාරික ප්‍රජාවගෙනුත් ඉල්ලනවා අපි මෙම හෙල්මට් අලෙවි කිරීමේදී සහ මිලදී ගැනීමේදී ප්‍රමිතියෙන් යුතු හෙල්මට්ම මිලදී ගැනීමට අවශ්‍ය කටයුතු කරන්න කියන එක කාරණිකව ඉල්ලීමක් කරනවා.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට දහවල් 12ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance Free Help.
3: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076-8233-444. සීතා හදවත් දිනු හිතවත්කම.
4: ඉතුරු ගිනුමකට 7% දක්වා ඉතල පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112-200 ෆිච් රේටින්ස් A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
5: තායිලන්ත යන්නේ සංචාරක ගමනාන්තයක්.
6: හැබැයි අද වෙද්දි තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
7: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු වියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
5: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718-492-492 0718-132-7777.
8: සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. සැබෑම රාජිනියන් කිරුළු ගන්වන ජාත්‍යන්තර තලයේ අභිෂේක මංගල්‍ය.
9: සියතා Between Lady Miss World Sri Lanka 2026.
10: අයුබෝවන්, මම අනුදු ගුණසේකර, සියත Between Lady Miss World Sri Lanka 2024. මං හිතන්නේ මේ ඔබේ අවස්ථාව. රුවින් පිරුණු ඔබ ජීවිතේ ලස්සනම තැනකින් පටන් ගන්න. එන්න.
11: දැනුමෙන් පෞෂෙන් සහ රූප සුන්දරත්වයෙන් පිරිපුන් රාජිනිය ඔබද සිහින කිරුල හිස දරන්නට දැන්ම සියත Miss World Sri Lanka Instagram හෝ Facebook පිටුවට ඔබේ අයතුම්පත යොමු කරන්න.
9: සියත Between Lady Miss World Sri Lanka 2026.
11: Title sponsor.
12: ඔබේ සමට දිදුලන දීප්තිය Twin ගාලා ගන්න. Between Lady Racer එකට අදම මාරු. Between Lady.
13: International Expo 2026.
14: Motor Show,
15: Lifestyle Expo,
14: Construction Expo,
15: Industrial Expo එක ඇතිවෙන්න සතුටු වෙන්න.
14: අගෝස්තු 14, 15 සහ 16 උදේ 10 සිට රෑ 10 දක්වා ගල් සමනල ක්‍රීඩාංගණයේදී.
15: බිස්නස් කරනවද, ඉන්වෙස්ට් කරනවද, නැත්නම් ෆැමිලි එකත් එක්ක එන්ජොයි කරනවද? Go International Expo 2026.
16: මාධ්‍ය අනුග්‍රහය සියත ටීවී, සියත ෆිල්ම් සමගින් කිස් FM.
17: ශ්‍රී ලාංකීය රියැලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය. සියත වොයිස් ඔෆ් ෆැමිලි.
18: ටැලන්ට් එකට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිංකරන දැවැන්තම වේදිකාව.
17: එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත වොයිස් ඔෆ් ෆැමිලි ජූලි 10 වැනිදා සිට සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත ටීවී තුලින් උණුසුම අත්විඳින්න, වෙනස අත්දකින්න, ඔබත් ලෑස්ති වෙන්න.
19: 98.1 98.5

0: Poesията de Văina Pura.
1: එනම් මාත් මගේ හිත හදාගන්න කියලා කියන්න වෙන්නේ මොකද මටත් යන්න වෙලාව හරි. හිත හදාගන්න දෙයක් නැහැ ඉතින් හෙට උදේටත් හයි පොකට් මනි අරන් හම්බ වෙනවනේ. කිල්ලෙන්න පරිස්සමින් සතුටින් ඉන්න ඕනේ. මන් නිශාන් සුබ රාත්‍රියක් ඔබට.

0: ලෝපුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: මහර රැඳවියන් 104 දෙනෙකු මාරු කෙරේ. අස්වැසුම වංචා කළ නිලධාරිනියන් 2 දෙනෙකු රක්ෂිත බඳරාගාරයට. ට්‍රම්ප්ගේ ප්‍රකාශයට ඉරානයෙන් ප්‍රතිචාර. පාකිස්තානයට එරෙහි 5 වාර 20 තරගාවලියේ ජය ශ්‍රී ලංකා ක්‍රීඩකවන්ට.
0: දේශීය සියත. Local news on Seatha. අනුග්‍රහය.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
3: David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madhuli Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Amathanna 01117866
1: මහර බන්ධනාගාරයේ රැඳවියන් 104 දෙනෙකු මෙවන විට වෙනත් බන්ධනාගාර වෙත මාරු කරයවා තිබෙනවා. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක එසී ගජනායක පැවසුවේ එම රැඳවියන් දුම්බර, වැලිකඩ, බූස, කලුතර, බදුල්ල, මඩකලපෝ සහ පොළොන්නරුව යන බන්ධනාගාර වෙත මාරු කරයවා ඇති බවයි. අලුත්වැඩියා කටයුතු හේතුවෙන් මහර බන්ධනාගාරයේ රැඳවියන් සඳහා අමුත්තන් පෙන්වීම හෙට සහ අනිද්දා දින දෙකෙන් පසුව ආරම්භ කෙරෙන බවද ඔහු පැවසුවා. මහර බන්ධනාගාරයේ ඇති වූ තත්ත්වය මෙවන විට සම්පූර්ණයෙන් පාලනය කර ඇති බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක එසී ගජනායක සඳහන් කළේ.
4: නොසන්සුන්කාරී තත්ත්වය උඩ බන්ධනාගාරයේ තුල මුළු තැංගය සම්පූර්ණයෙන්ම විනාශ කරලා තියෙනවා. ඊයේ දින විවුර්ත කරන ලද රැඳවියන් වෙනුවෙන් ඉදි කරන ලද පුනරුත්ථාපන ගොඩනැගිල්ල සම්පූර්ණයෙන් විනාශ කරලා තියෙනවා. ඊළඟ පුනරුත්ථාපන කාර්යාලය, ප්‍රධාන ජේල කාර්යාලය සම්පූර්ණයෙන් විනාශ කරලා තියෙනවා. බන්ධනාගාර රෝහල විනාශ කරලා තියෙනවා. ප්‍රධාන ගේට්ටුවට පහර දීමට කටයුතු කළා. ඒ නොසන්සුන්කාරී තත්ත්වය මේ වන විට සාමකාමී තත්ත්වයට පත් කරලා තියෙනවා.
1: බන්ධනාගාරයේ ආරක්ෂාව සඳහා තවදුරටත් පොලිස් විශේෂ කාර්ය බලකාය යුද හමුදාව සහ පොලිසිය යොදවා තිබෙනවා. මහර බන්ධනාගාරයේ ඊයේ පසුරුවේ නොසන්සුන්තාවයක් ඇති වූයේ රැඳවියන් පිරිසක් කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන්. රැඳවියන් බන්ධනාගාරයේ වහලය මත නැග කලහකාරී ලෙස හැසිරීමත් සමග මෙම නොසන්සුන්තාව ඇති වුණා. එහිදී රැඳවියන් විසින් බන්ධනාගාරයේ අංශ කිහිපයක් විනාශ කරනු ලැබුවා. ඊ ඇති වූ ගැටුම් වලින් එක් රැඳවියෙකු මිය ගියා. තවත් 8 දෙනෙකු තුවාල ලැබූ අතර ඔවුන් ප්‍රතිකාර ලබන්නේ රාගම රෝහලේ. බන්ධනාගාරයේ නොසන්සුන්තාව පාලනය කිරීම සඳහා යෙද වූ පොලිස් විශේෂ කාර්ය බලකා සාමාජිකයන් සංඛ්‍යාව 300ක්. නොසන්සුන්තාවත් සමග ඊයේ පසුරුවේ රාගම පොලිස් වසමේ ග්‍රාම නිලධාරි වසම් 3කට පැන වූ පොලිස් ඇඳරි නීතිය මෙවන විට ඉවත් කර තිබෙනවා. ඒ අනුව 246 කැන්දලි අද්ද පාලුව බටහිර, 246 සී කැන්දලි අද්ද පාලුව උතුර සහ 181 ජී දඹුව යන ග්‍රාම සේවා වසම් සඳහා පනවා තිබූ ඇඳරි නීතිය මෙවන විට අත්හිටුවා ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ටාසය සඳහන් කළේ. බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාවයත් සමග රැඳවියන්ගේ ඥාතීන් බන්ධනාගාරයේ ආශ්‍රිත ප්‍රදේශයට රැස්වී කලහකාරී ලෙස හැසිරීම මෙම තත්ත්වයට හේතු වුණා. මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාව සම්බන්ධයෙන් මෙවන විට කරුණු විමසීමක් සිදු කර ඇති බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර පැවසුවා. ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර නිලධාරීන් විසින් තමන්ට කරුණු වාර්තා කිරීමෙන් පසු ඉදිරි පරීක්ෂණ කටයුතු පිළිබඳ තීරණයක් ගන්නා බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. බස්නාහිර පළාත ආශ්‍රිතව පිහිටුවා ඇති බන්ධනාගාර 5ක ආරක්ෂාව තර කර ඇති බව පළාත් බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත ප්‍රකාශ කළා. මහර බන්ධනාගාරයේ ඇති වූ ගැටුම්කාරී තත්ත්වයට හේතුව එහි ඇති අධික තදබදය බවයි සිරකරු අධිවාසිකම් සුරකීමේ කමිටුවේ සභාපති නිතින්ජ සේනක පෙරේරා පැවසුවේ.
5: පහුගිය කාලය පුරාම සිරකරු අයිතිවාසිකම් සුරකීමේ කමිටුව විදිහට අපි බන්ධනාගාර බලධාරීන්ට, ඒ අමාත්‍යවරුන්ට, ඒ ජනාධිපතිවරුන්ට කියා සිටියා බන්ධනාගාරවල අධික තදබදය විශාල විනාශයකට හේතුවක් කියන. රජය නිතරම බෝලේ පාස් කරන එක තමයි කරන්නේ. දැන් මේ අවස්ථාවේදී තියෙන තත්ත්වය තමයි මේ සිද්ධියේ තොරතුරු නොදී ඉන්න එක. මේ සිද්ධියේ තියෙන කරුණු සංගවන්න උත්සාහ කරන එක. මාධ්‍යට මේ ඇදිරි නැති හින්දා එතනට යන්න බෑ. අනිත් පුද්ගලයන්ට එතනට යන්න බෑ. මේ බන්ධනාගාරේ 991යි රඳවන්න පුළුවන් මහර බන්ධනාගාරේ. හැබැයි මේ සිද්ධිය වෙනකොට 4447ක් මේ බන්ධනාගාරේ තියෙනවා. ඉතින් මේකම තමයි මේ ප්‍රශ්නවලට හේතු වෙන්නේ.
1: ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ සුභාෂණ සුභවික්‍රම පැවසුවේ බන්ධනාගාරය ඇති වූ ගැටුම්කාරී තත්ත්වය සැලසුම් සහගතව සිදු කර ඇතැයි පෙනී යන පවයි.
6: රජයේ කමිෂන් සභාවෙන් ඇවිල්ලා මේනකට පරීක්ෂණ පවත්වමින් පවතිනවා. ඊට අමතරව රැඳවියන්ව මෙම ස්ථානෙන් මාරු කරනවා. මොකද එතන ඉන්න සුදුසු තත්ත්වයක් වාතාවරණය මේ වෙනකොට නැහැ. මොකද ඒ සියලුම දේ විනාශ කරලා නැත්තරම නැති කරලා තියෙන්නේ. ඉතින් අපිට මේක දැනගන්න ඕන රැඳවියන්ගේ උවමනාවට සිද්ධ වෙච්ච දෙයක්ද එහෙම නැත්නම් වෙන කාගේ හරි සිදුවීමක් මතද මේක සිද්ධ වුණේ කියලා. මොකද හේතුව අපි දකිනවා මේ මානව හිමිකම් කියන දේ මේ ශ්‍රීලකරුවන්ටත් අයිති. එතකොට මේ රටේ සියලුම පුරවැසියන්ට අයිති මේ මානව හිමිකම් කියන දේ. හැබැයි මේක විනාශ කරන්නේ කවුද? අපිට පැහැදිලිව පේනවා මේ සැලසුම් සහගතව මේ මොකද මේ සිද්ධ වෙච්ච සිදුවීම කාමරයක් ඇතුළේ ඉන්න කීප දෙනෙකුට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අපි මේක තරයේ විශ්වාස කරනවා මේක කාගේ හරි සැලසුමකට සිද්ධ වෙච්ච දෙයක් කියලා. මොකද ඒ තරම් ලොකු විනාශයක් අපිට සැලසුම් කරලවත් කරන්න බැරි විනාශයක් සැලසුම් රහිතව මේගොල්ලෝ කරේ කොහොමද කියන එක ගැන මම ඉදන් විමර්ශන කරන්න ඕන.
1: බන්ධනාගාර පාලනය කිරීමට ආණ්ඩුවට නොහැකි වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ බොරෙල්ලේදී සංවිධානය කරන ලද ජන හමුවක් අමතමින්.
7: මේ වර්තමාන රජයට කිරකෙතරක් පාලනය කරගන්න බෑනේ. මහර බන්ධනාගාරයේ බරපතල තත්ත්වයක් නිර්මාණය වෙලා. ඒතර මේ රටේ බන්ධනාගාර පද්ධතිය කළමනාකරණය කරන්නට බැරි රජයක්. බන්ධනාගාර පද්ධතිය තුළ තිබෙන ප්‍රශ්නවලට ගැටලුවලට ස්ථිරසාර තිරසර විසඳුම් ලබා දෙන්නට බැරි ආණ්ඩුවකට පුළුවන් ද රටේ ලක්ෂ 220ක් පොදු ජනතාවගේ ජන ජීවිත සුඛිත මුදිත කරන්න?
1: බන්ධනාගාරවල ඇතිවන තත්ත්වය සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යවරයා ඉලා අස්වේතු බව සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මත්තම බණ්ඩාර පැවසුවා.
8: කියන ආණ්ඩුවට බන්ධනාගාරයක්වත් පාලනය කරගන්න බැරි තත්ත්වයට පත් වෙලා තියෙනවා. අපි කියනවා වහම ආණ්ඩුවට මේ වගකීම ගන්න ඇමතිවරයා වහම ඉලා අස්විය යුතුයි. ජනාධිපතිවරයාත් මේ වගකීම ගන්න ඕන. ජනාධිපතිවරයා විපක්ෂයේ ඉද්දි කියපු කතා නෙවෙයි දැන් කියන්නේ මේවා. ඒ කියන්නේ අද බන්ධනාගාර පිරී තිරලා තියෙනවා.
1: මේකම බන්ධනාගාරයෙන් ආණ්ඩුව නිසි පාඩමක් ඉගෙන නොමැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ චෝදනා කළා.
9: මීගමුව බන්ධනාගාරයේ සිද්ධියෙන් ඉගෙනගත්තු උගත් පාඩම් අනුව මහර බන්ධනාගාර සිද්ධියේදී බන්ධනාගාර නිලධාරීන් සිරකරුවන්ට කැමැති දේ කරගන්න ඉඩ දීලා ඔවුන් පසුබහිනවා. ඇයි? තීරණ ගත්තු කෙනාට විරුද්ධව ඊට පස්සේ ප්‍රශ්න එනවා. තීරණ නොගෙන සිටීම රාජකාරිය බවට පත්වලා තියෙනවා. එතෙන්ට අද මේ රටේ රාජ්‍ය සේවය පත් කරලා තියෙනවා.
1: මේ සමග ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා.
10: බන්ධනාගාරවල සම්පූර්ණ ධාරිතාව 10,000යි. මේ සංඛ්‍යාව 41,000ක් බවට පත් වෙලා තියෙනවා. පසුගිය වසර දෙක තුල එතෙක් පැවති 29,000ක් පමණ වූ සාමාන්‍ය අගය ඉක්මවලා 41,000ක් බවට පත් වෙලා තියෙනවා. මද්‍රව්‍ය පිළිබඳ අත්අඩංගුවට ගන්න සැකකරුවන් 15,000ක් මේ වන විට ඇප පිළිබඳ ඉල්ලීමක්වත් කිරීමට නොහැකිව රක්ෂණ භාරයේ සිටිනවා. මීගමුවේ බන්ධනාගාරයේ ප්‍රශ්නය සිදු වුණාට පස්සෙත් මේ නීති අවශ්‍යතාවය පිළිබඳ සහ කඩිනමින් සම්මත කළ යුතු බව සාකච්ඡා කළා. ඒත් අද වෙනකන් මාසයක් ගත වෙලා මේ කෙටුම්පත් කර අවසන් කළ වසරක් ගත වෙච්ච නීතිය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරලා අනුමැතියක් ලබා ගැනීමට පවා රජය අසමත් වෙලා තියෙනවා.
1: මද්‍රව්‍යවලට එරෙහිව ආණ්ඩුව කිර යන වැඩපිළිවෙල හේතුවෙන් සංවිධානාත්මක අපරාධකරුවන් බියටපත් වෙති බවයි අමාත්‍ය සුසිල් රණසිංහ ප්‍රකාශ කළේ. මේකම ආසන්න මොහොදු ප්‍රදේශයේදී දෙවර යාත්‍රාවක් පෙරලීමෙන් අතුරුදන් වූ බවට වාර්තා වූ දෙවරින් දෙදෙනාගෙන් එක් අයෙකුගේ මලසිරුරක් සොයාගෙන තිබෙනවා. අනතුරටපත් අනෙක් දෙවරයා නිරුපද්‍රිතව ගොඩබිමට පැමිණීමෙන් පසු රෝහල්ගත කර ඇති බවයි දෙවර අමාත්‍යාංශය සඳහන් කළේ. මෙම අනතුර සිදුව ඇත්තේ දෙවර කටයුතු සඳහා පිටත්ව ගිය ඩිංගි යාත්‍රාවක් පෙරලීමෙන්. යාත්‍රාව අනතුරට ලක්ව ඇති බව මුලින්ම අනාවරණ වී ඇත්තේ වෙනත් දෙවර යාත්‍රාවක් මගින් සිදු කරන ලද දැනුම් දීමකට අනුවයි. අනතුරට ලක්වූ දෙවරින් සහ අතුරුදන් වූ යාත්‍රා මුදා ගැනීම සඳහා නාවික හමුදාව සහ ගුවන් හමුදාව එක්ව ඒකාබද්ධ විශේෂ මෙහෙයුමක්ද ක්‍රියාත්මක කළා. මේ අතර කොළඹ වරායේ සිට බස්නාහිර දෙසින් නාවික සතපුම් 17ක් පමණ දුරින් වූ මුහුදේදී වෙළඳ නෞකාවකින් මුහුදට වැටි පාවමින් පවතින බහලුම් මාලදිවේ නෞකාවකට අයත් බවට හඳුනාගෙන තිබෙනවා. දෙවර නියෝජ්‍ය අමාත්‍ය රත්නගම කේස් සඳහන් කළේ හිස් බහලුම් මුහුදේ පාවෙමින් පැවතීම හේතුවෙන් දෙවරින් ඒ පිළිබඳ අවධානය යොමු කළ යුතු බවයි. පවතින මොහොතු දියවැල් ස්වභාවය අනුව මෙම හිස් පහළුම් බේරවල සිට මීගමුව හරහා පුත්තරම දක්වා වූ මුහුදු තීරයේ ගොඩබිම දෙසට පාවී එමේ වැඩි හැකියාවක් පවතිනු ඇති. මුහුදු ප්‍රදේශවල රැකියාවේ නිරත වන සහ ගමන් කරමින් පවතින සියලුම බහුදින සහ කුඩා ධීවර යාත්‍රා මේ පිළිබඳ දැඩි අවධානයෙන් සහ සුපරීක්ෂාකාරීව කටයුතු කළ යුතු බවයි ධීවර අමාත්‍යාංශය පැවසුවේ. 2026 වසරේ පළමු මාස 6 තුළ ශ්‍රී ලංකාවේ ඉන්ධන ආනයන වියදම ඇමරිකානු ඩොලර් බිලියන 3.1 ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම බාහිරාංශ වාර්තාවෙන් අනාවරණ වී තිබෙනවා. ඒ 2025 වසරේ එම කාල සීමාවට සාපේක්ෂව 60%කට ආසන්න ඉහළයාමක්. යනුව මේ වන විට රටේ සමස්ත ආනයන වියදමෙන් 25%කට වැඩි ප්‍රමාණයක් ඉන්ධන ආනයනය සඳහා වැය වනවා. මෙම වසරේ සමස්ත ආනයන වියදම ඇමරිකානු ඩොලර් බිලියන 2.6කින් ඉහළ ගොස් ඇති අතර ඉන් ඩොලර් බිලියන 1.2කට ආසන්න ප්‍රමාණයක් ඉන්ධන ආනයනය හේතුවෙන් සිදු වූ බවයි මහ බැංකුව සඳහන් කළේ. මේ අතර වසරේ පළමු මාස 6 තුළ ශ්‍රී ලංකාවේ වෙළඳ හිඟියද ඇමරිකානු ඩොලර් බිලියන 5.5කට ආසන්න අගයක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එය පසුගිය වසරේ එම කාලයට වඩා 68%ක වැඩිවීමක්. ජුනි මාසයේ පමණක් වෙළඳ හිඟිය ඩොලර් මිලියන 828ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එම වැඩිවීමෙන් අඩකට වැඩි කොටසක් ඉන්ධන ආනයන වියදමින් සිදු වූ බව සඳහන්. වාර්තාවට අනුව පිරිපහදු කළ ඛනිජ තෙල් ආනයනය 79%කින් ඉහළ ගොස් ඩොලර් බිලියන 2.5 ඉක්මවා තිබෙනවා. බොර තෙල් ආනයනය ඉහළ ගොස් ඇත්තේ 7.5%කින් පමණයි. මෙවන විට ඉන්ධන ආනයන වියදමෙන් 80%ක් පමණ පිරිපහදු කළ ඉන්ධන සඳහා වැයවන අතර පසුගිය වසරේ එය 71%ක් පමණ වූ බවද වාර්තාවේ සඳහන්. ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ රට තුළ බොරතෙල් පිරිපහදු කිරීම වෙනුවට පිරිපහදු කළ ඉන්ධන ආනයනය කිරීම වැඩිපිරිවයක් දැරීමට සිදුවන ක්‍රමයක් බවයි. අස්වැසුම දූෂණ සහ වංචා සම්බන්ධයෙන් නොවට් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කළ කාන්තා නිලධාරීන් දෙදෙනෙකු අනිකා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඉසකකාරයන් අද වැඩබලන මහේස්ත්‍රාත් නාරායනන් පාර්ථිපන් හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබා දුන් නියෝගයට අනුවයි. අස්වැසුම වංචාව සම්බන්ධයෙන් නොවට් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ඇත සේවය කරන නිලධාරීන් 30 තොරතුරු ලබාගෙන තිබුණා. අභ්‍යන්තර විගණන නිලධාරීන් මගින් විමර්ශන සිදු කරන අතර අස්වැසුමට අදාළ පරිගණකද අභ්‍යන්තර විගණන නිලධාරීන් විසින් පරීක්ෂාවට ලක් කළා. මූලික විමර්ශනවලින් හෙළි වී ඇත්තේ මෙම නිලධාරීන් දෙදෙනා පසුගිය වසරේ සිට මේ දක්වා කාලය තුර රුපියල් 29,89,500 මුදලක් වංචා කර ඇති බවයි. විමර්ශනවලට බාධාවක් නොවන පරිදි ඔවුන් දෙදෙනා වහාම ක්‍රියාත්මක වන පරිදි අමගමුව සහ තලවා කැලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට තාවකාලිකව ස්ථාන මාරු කර තිබෙනවා. අතරංගොඩ ගත්සකකාරයන් වයස අවුරුදු 33 සහ 30 වියෙහි පසුවන නිලධාරිනියන්. ඉරානයට එල්ල කිරීමට සැලසුම් කර තිබූ තවත් ප්‍රහාර අත්හිටුවන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කිරීමෙන් පසු ඉරාන මාධ්‍ය ඊට උපහාසාත්මකව ප්‍රතිචාර දක්වා තිබෙනවා. ට්‍රම්ප් සිය ට්‍රුත් සෝෂල් ගිණුම ඔස්සේ සඳහන් කළේ ඉරානය සහ තවත් මැදපෙරදිග රටවල් ප්‍රහාර නවත්වන ලෙස ඉල්ලීමක් කළ බවයි. හෝමුස් සමුද්‍ර සන්ධිය සම්පූර්ණයෙන් ව්‍යවෘත කිරීම ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳ එකඟතාවයක් ඇතිවෙමින් පවතින බවද ට්‍රම්ප් ප්‍රකාශ කළා. ඊට ප්‍රතිචාර දක්වමින් ඉරාන රාජ්‍ය මාධ්‍ය පවසන්නේ ප්‍රහාර නතර කරන ලෙස ඉරානයේ කිසිදු ඉල්ලීමක් සිදු කරන මෙති බවයි. හෝමුස් සමුද්‍ර සන්ධිය සම්බන්ධ ඉරානයේ ස්ථාවරයේද කිසිදු වෙනසක් සිදුවන මෙති බව එම වාර්තාවල සඳහන්. සැබවින්ම පසුබැස ඇත්තේ ඩොනල්ඩ් ට්‍රම්ප් බවත් ඔහුගේ තර්ජන අවසන් වී ඇති බවත් ඉරාන මාධ්‍ය වාර්තා කළා. ට්‍රම්ප් තම තර්ජනවලින් පසුබැස ගොස් එය ලෝකයට විශාල ජයග්‍රහණයක් ලෙස පෙන්වීමට උත්සාහ කරන බව එම වාර්තා පෙන්වා දෙනවා. ඇමරිකාව ප්‍රහාර අඛණ්ඩව එල්ල කළද නැවතුවද ඉරාන හමුදා ඕනෑම අවස්ථාවකට සූදානමින් සිටින බවද ඉරාන මාධ්‍ය සඳහන් කළා. ඇමරිකාවේ ගුවන් ආරක්ෂක මිසයිල් හිඟිය පිළිබඳ බටහිර මාධ්‍ය වාර්තාද ට්‍රම්ප්ගේ තීරණයට බලපෑ ප්‍රධාන හේතුවක් බව සඳහන්. ට්‍රම්ප් ප්‍රහාර අත්හිටුවන බව ප්‍රකාශ කිරීමෙන් පසු මේ දක්වා ඇමරිකාව හෝ ඉරානය විසින් නව ප්‍රහාර එල්ල කර ඇති බවට වාර්තා වී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. පාකිස්තානයේ හිම කඩාවැටීමකින් මියගිය නේපාල කඳු නගින්න නැතුළු දස දෙනා වෙනුවෙන් නේපාල ග්‍රාමාත්‍ය බලේන්ද්‍ර ෂා සිය ශෝකය ප්‍රකාශ කර තිබෙනවා. ඔහු පැවසුවේ මෙම අනතුරින් මියගිය සියලු කඳු නගින්නන්ගේ ධෛර්යය කැපවීම සහ කඳු තරණ ශ්‍රේෂ්ඨයට කළ දායකත්වය සදාකල් මතකයේ රැඳෙන බවයි. ලබෝසම කඳු 14ම වේගවත්ම කාලයකදී තරණය කළ කඳු නගින්නා ලෙස ලෝක වාර්තාවක් තිබූ නේපාලයේ ප්‍රකට කඳු නගින්නෙකු වන නිර්මාල් පෝර්චාද මෙම අනතුරින් මියගිය. මෙම කණ්ඩායමට නේපාල ජාතිකයින් 5 ඕමන් ජාතික කඳු නගින්නියක්, ඇමරිකානු කඳු නගින්නියක්, පාකිස්තාන ජාතිකයෙකු, චීන ජාතිකයෙකු සහ තවත් එක් කඳු නගින්නෙකු ඇතුළත්. මෙම අනතුර සිදු ඇත්තේ පසුගිය 30 වනදා පාකිස්තානයේ ගිල්ගිට් බල්ටිස්තාන් ප්‍රදේශයේ පිහිටි ලොව 12 වන උසම කන්ද වන බ්‍රෝඩ් පීක් තරණය කරමින් සිටියදී. මීටර 8,051 උස මෙම කන්ද තරණය කිරීම ඉතා අභියෝගාත්මක ලෙස සැලකෙනවා. කණ්ඩායමේ සිටි කඳු නගින්නන් දස දෙනාම හිම කඩා වැටීමෙන් අතුරුදන් වූ අතර අයහපත් කාලගුණය හේතුවෙන් ගලවා ගැනීමේ මෙහෙයුම්වලට දැඩි බාධා එල්ල වී තිබුණා. පාකිස්තාන බලධාරීන් පළමුව මලසිරුරු 4ක් සොයාගෙන තිබූ අතර පසුව සියලුම කඳු නගින්නන් ජීවිතක්ෂයට පත්ව ඇති බව තහවුරු කළා. 43 හැවිරිදි නිර්මාල් පෝර්චා 2019 වසරේදී ලොව මීටර 8,001 වූ කඳු 14ම දින 189ක් තුළ තරණය කර ලෝක වාර්තාවක් තැබුවා. නෙට්ෆ්ලික්ස් ඔස්සේ ලොව පුරා ප්‍රසිද්ධියට පත් වූයේ 14 Peaks Nothing is Impossible වාර්තා චිත්‍රපටය හරහායි.
0: ක්‍රීඩා සියත. සියත ස්පෝර්ට්ස් highlights.
1: සංචාරක පාකිස්තාන කාන්තා කණ්ඩායම සමග පැවති දෙවන පන්දුවාර විශ්ව ක්‍රිකට් තරගයෙන් කඩුලු 6ක ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද සමත් වුණා. තරගයේ පැවතුනේ රන්කිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී. පළමුවෙන් පන්දුවර පහර දුන් පාකිස්තාන ක්‍රෙඩි කවන් නියමිත පන්දුවාර විශ්ව අවසානයේ කඩුලු 5ක් තෙවි රැස් කර ලකුණු සංඛ්‍යාව 175ක්. ලකුණු 176ක ඉලක්කයක් අම්බා ගිය ශ්‍රී ලංකා ක්‍රෙඩි කවන් පන්දුවර 17යි පන්දු 4ක් අවසානයේ ලකුණු 178ක් ලබා ගනිමින් තරගයේ ජය වාර්තා කළේ කඩුලු 4ක් පමණක් තෙවි සිටියදී. සංජනා කාමින්දි ලකුණු 46ක් සහ නායිකා චමරියත පත්තු ලකුණු 40ක් වාර්තා කළා. යනුව තරග තුනකින් සමන්විත දෙරට අතර පන්දුවාර විශ්ව තරගාවලිය තව තරගයක් ඉතිරිව තිබියදීම තරග දෙකට බිඳුවක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා ක්‍රෙඩි කවන්ට හැකි වුණා. යලි සිරස්තල මහර රැඳවියන් 104 දෙනෙකු මාරු කෙරේ. අස්වැසුම වංචා කළ නිලධාරියන් 2 දෙනෙකු රක්ෂිත බඳනාගාරයට. ට්‍රම්ප්ගේ ප්‍රකාශයට ඉරානයෙන් ප්‍රතිචාර. පාකිස්තානයට එරෙහි පන්දුවාර විශ්ව තරගාවලියේ ජය ශ්‍රී ලංකා ක්‍රීඩකවන්ට. සියත සවස ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම සිතාරා අතුකෝරළ. සියත මිලඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය හෙට උදැසන 6:30ට. ඔබට සුබ රාත්‍රියක්.
0: ලොවපුරා සෙරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්න.

0: talk of the town.
1: මිලිටරි සර්විස් එකෙන් පස්සේ BTS ෆුල් ටීම් එකම එකතු වෙලා කරන අරිරං වර්ල්ඩ් ටුවර් එකේ 2027 අවුරුද්දේ එයාලා ට්‍රැවල් කරන රටවල් ඇනවුස් කරලා තිබ්බා.
2: මේ අවුරුද්දේ ඉතුරු මාස ටිකත් එක්ක ෂෝස් 80කට වැඩිය එයාලා ඇනවුස් කරලා තිබ්බත් ඒ අතරේ ඉන්දියාවේ ෂෝ එකක් තිබ්බේ නැහැ.
1: ඉන්දියාව ලෝකෙ ලොකුම BTS සාමිකයක් තියෙන රටක් වුණත් මේ පාර ඔෆිෂල් ටුවර් ලිස්ට් එකේ එයාලගේ නම නැති වුණ එක ගැන ෆෑන්ස්ලා ඉන්නේ එච්චර හිත හොඳින් නැන්නේ.
2: ඒකත් එක්ක එයාලා සෝෂල් මීඩියා වල why not india bring BTS to india වගේ දේවල් post කරන්න පටන් අරන් තියෙනවා.
1: ටුවර් ඕගනයිසර්ස්ලා ඉස්සරහට තවත් concerts එකතු කරන්න plan කරන නිසා ඉන්දියන් ෆෑන්ස්ලා තාම බලාපොරොත්තු අතෑරලා නැහැ.
0: Of the town.

0: තවත් විනාඩි 4කින් රෑ 7යි.
1: ඒ මිස් බේකර් කියන වැඳිරියට තව වඳුර එක්ක කසාද බන්දල පවා දුන්නා. ඒ තරම් ඉහළ ජනප්‍රියත්වයක් මිස් බේකර් ළඟා කරගත්ත අභ්‍යවකාශයට
2: ගිහින්
1: බලන්න නේද? දැන් ඔයාලට එහෙම ජනප්‍රිය වෙන්න අභ්‍යවකාශයට එහෙම යන්න ඕනේ
2: නැහැ. දැන් මොඩ කතාවක් කිව්වම නැති.
1: ගොඩේ
3: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
4: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාලබේ පුංචිකාර නිවස

0: Did the hospice powers SLIC life jivi direction oppu himian time runa? Devant the bonus pratilabi agaya. Rupel kuti ekdas harase hatai mavai. Sri Lanka Insurance Life. Beakumin, Mavakumin.
1: Eka harima apuru loka. Harriet Alice in the Wonderland.
2: පොඩි පරාකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
1: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දලඹුව වෙනුවට ඒ තිබ්බි ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, එල්එම්ජී. තේකබඩුවල ලස්සන.
3: සර්, ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්න පුළුවන්. තේරුණාද?
1: යාගේ නම සීතා. සීතා! මට කෑගස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම අහගෙන ඉඳලා. පහුවෙද්දම මහා ගෙදර ගියා. අතටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන්ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
4: නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
5: දැන් පෑන් ඒෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන් ඒෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 4 667 222 අමතන්න.
6: සතිපතා ස්කූටර්, දිනපතා ස්මාර්ට්ෆෝන්, බිග් රේස් හෝ බිග් ලයිටර්වල ඇති එස්කෝඩ් ඩංකිය. 23:43 දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න.
7: 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය. People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
8: වන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ත්ව කොට්ටාසයක් නෙවේ.
3: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
8: මේක කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එකක්.
3: අනිත් එක ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙමෙයි මාකටර් කෙනෙක්.
8: කතාවට දක්ෂ නම් මාකටින් දන්නවා නම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න කියාපු තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
3: හිතෙන ඕනෙම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි 2ක් කතා කරලා 0.71 555 6047ට අපිට WhatsApp කරන්න.
8: මේ චාන්ස් එක මිස් කරගන්න එපා. මොකද අපි ඉන්ටර්විව් කරන්නේ එකපාරයි.
9: ඉන්න තැනමයි දැන් ගනුදෙනු පහසුයි LB SIM app එකෙන්.
10: පහසුව සලසයි, සුහදව සලකයි LB රන් අය.

0: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: වැඩබැරි ඇමති මණ්ඩලය මේ රට දිනෙන් දින පරිහානිය කරාගෙන
2: 11,34,000 නඩු ගොඩ ගැහිලා තියෙනවා.
3: අධිකරණයේ ස්වාධීනත්වයට බරපතල ගැටලු සාගත තත්ත්වයක් පත් වෙනවා.
4: බලපෑම් කිරීමේ සංස්කෘතිය තියෙන විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් ළඟ.
5: වදන්ති සංශෝධනය කරනවා නම් ජනමත විචාරණයක් අවශ්‍යයි.
6: පෞද්ගලික අභිලාෂයන් වලට තමයි නීතිය නැව්වේ නීතිය වෙනස් කරේ.
0: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
7: රජේ ණය දෙන්නේ රජේ ප්‍රකාශ කළා දින මිනිත්තු ගන්න.
8: අවංක මේ රට ගැන හැඟීමක් එන ජනතාවට සතුටුදායක පුවක් තමයි කියලා මම හිතනවා මේ කාර්ය.
9: ආණ්ඩුව ඉදින් හැමෝම තරහ කරගෙන ඉස්සරහට යන ගමනක් තමයි පේන්නේ.
0: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
10: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියාව අවස්ථා, ශිෂ්‍යත්ව දීමන හා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718-492-402 Global University Partners, නම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.
11: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීතලෙදි විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 0768-833-444. සීතා හදවත් දිනු හිතවත්කම.
10: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. Rhino Roofing within Nathan Madina. Rhino Premier Roofing Sheet. Fetivistra Sandhal. Dhatunai Anuhaya Amatana.
12: කැපුවා නේද ඩබල් ඉර? ඩබල් පොකට් ඇඳන්. ආ, ඊ මැදට ඩබල් දාලා. කන් අප දෙකකුත් ගහලා.
13: ඈරාලා හමි.
12: ඇහුන් නැද්ද මං කියපුවා?
13: නෑ නෑ, අහන් හිටියේ.
12: මොනවද අහන් හිටියේ?
13: එකම ආටිස්ගේ ඩබල් ඩබල් සින්දු.
12: හෑ?
13: ඕරාලා හමි. One and only සින්දු සියත.
11: සතිය දවස් පහේම උදේ 10 ඉඳලා දවල් 12 වෙනකන්.
10: අනුග්‍රහය.
14: දැනෙන්න අඳින්න රිසිසේ.
10: තිලක වර්ධන ටෙක්ස්ටයිල්
5: මේ රිපෝට් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගාවට්ටම් ෆෝචුන් RBD පොල්තෙල් ඉතිරිය රුපියල් 590යි කිල්ස් බොක්ෆස්ට් චිකන් සොසේජස් ඉතිරිය රුපියල් 425යි ස්ටුවර්ට්ස් රෝසා කහටතේ ඉතිරිය රුපියල් 170යි ටීපෝල් ඩිෂ්වොෂ් ලයිම් ඉතිරිය රුපියල් 110යි කාගිල්ස් ෆුඩ් සිටි
10: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 13ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 13%ක් සහ ජේෂ්ඨ පුරවැසි සඳහා 13.5%ක අසම සම පොලියක් LP ස්ථාවර තැන්පතු trading A-LKA outlook stable ලියාපදිංචි මුල්‍ය සමාගම කියලා.

0: Luna da sugu kotigena e Disney.
1: Danin Anna. Sati tawassala hawas dekata.
2: Theater hot and spicy with sudu kochi.
1: Godak kadare.
3: Ame මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නේ.
1: නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නේ.
4: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
5: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරම්මනවා. පහ වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ. ඔයාලටයි මේ අවස්ථාව.
1: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
6: සියත පොකට් මනි අනුග්‍රහය.
7: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්ලුක්.
8: සියත ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
9: ඔය ඉන්නේ 10 වෙනි ඔලමුලනේ. එයාගේ තාත්තා නම වෙන්න.
5: එක වගේ හතක් ඉන්න විකාර රූපී ලෝකේ හතෙන් එකක් වුණු පුදුම රජෙක්.
10: රාජ්‍යරුව ගොබ්බයා.
11: එයි, හටද ගොබ්බයා තෝ ගොබ්බයා කිව්වේ.
12: නිලබල කරේති ඔලමුල පුරේ.
5: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7ට.
1: සියත TV තුලින්.

0: දෙදහස් විසි පවසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් තහිමිවන දැවැන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ්, බියකුමෙන් මවකමෙන්.
1: ජපානේ ඔකිනාවල කියනනේ වයසකම මිනිස්සු ඉන්නේ. හවස 6-7 වෙද්දි වැඩ ටික ලස්සනට ඉවර කරලා ඒගොල්ලෝ රෙස්ට් කරනවා.
2: ඕකේ.
1: රෙස්ටින් වගේ આવත් ඉතින් එක ඉවරයිනේ.
3: මුලටම දන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක. CFM Breakfast Drive. අනුග්‍රහය.
4: පොළොවේ රන්නස් වෙනු නැවුම් බවින් පුරවාගෙන අඩුම බිලට කොහොමද දෙන්නේ?
5: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම බිල.
6: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා Cargill's Food City.
7: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
8: රුපියල් 35,000 අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිගර් ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතන් විතින් දැන් ලබාගත හැකි.
9: සුබ දවසක්.
10: අලුත් වෙලා.
9: පහසු වෙලා. තෑගි වැඩි වෙලා.
11: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
12: The Palace ගම්පහ. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න. 0710-666-222. Prime Residences.
13: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්.
14: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
15: Finishing වහලක් ලෙස කලර් අප් ෆ්ලෝ වැජබෙනා. ඔයත් වහලට වශී වෙන්න. Finishing වහලක් නම් කලර් අප් තමයි.
16: 1500cc turbo engine එකකින් බලගෙන වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.

0: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලීන් ටයිල් එකතුව මැජෙස්ටික ලංකා ටයිල්ස්. කොෆ්‍රයි RBD පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම ඔබ ආස කරන සැප නිින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center World Place Colombo 7 වෙත. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
2: Full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion බැටරිය සමගින් එන Bajaj Vigo Electric 3 රෝද රථය David Pieris e-mobility වෙතින්
3: 1-800-505.
4: ශොප්පින් කරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නෑ.
5: ගන් අතරට සුරසිරුනේ දැන් මම බය නෑ.
6: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
7: දොරකුළු වැරෙන මතක සේප්පෝ.
8: මට මතකයි සමහර දවස්වල গিටාර එක ප්ලේ කර කර චාප් සින්දු කියනවා. එයාගේ උර හිසට ඔළුව තියාම අහන්නේ නෝයි.
7: ජීවිතේ අයවැය පියවන ගීපද සාක්කි.
9: මම පුංචි බයිසිකල එනකොට ඇය හොඳ කාර් එකක ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
7: රැයක් පුරා විඳින පැයක්.
10: රැදායයි. ගීතායයි.
7: සුදුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රැදායට සියත අහන්න.
11: සමහරු එන්නේ සද්ද අහලා.
12: තව සමහරු එන්නේ සුවඳට.
11: තවත් සමහරු එන්නේ අලුත් දේවල් හොයාගෙන.
12: ඒ ඔක්කොම එක්ක ෆන් එකක් ගන්න ඕනේ නම් Down South එන්න ඕනේ. Down South එන්න ඕනේ.
13: Go International Expo 2026.
14: Motor Show,
13: Lifestyle Expo,
14: Construction Expo,
13: Industrial Expo එක ඇති වෙන්න සතුටු වෙන්න.
14: අගෝස්තු 14 15 සහ 16 උදේ 10 සිට රෑ 10 දක්වා ගල් සමනල ක්‍රීඩාංගණයේදී.
13: බිස්නස් කරනවද, ඉන්වෙස්ට් කරනවද, නැත්නම් ෆැමිලි එකත් එක්ක එන්ජොයි කරනවද? Go International Expo 2026.
15: මාධ්‍ය අනුග්‍රහය සියත TV, සියත FM සමගින් Kiss FM.

0: සියත පත්තරේ විත් හසා උදේ හතයි පනහට අනුග්‍රහය CDB එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 0111 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමි වන දැවැන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකුමින් මවකමින්
1: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
2: ස්විස්ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරිබිලට විකුණන ජෙනුවින් අය.
3: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
4: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අසමසම අඩුම මිල කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් සුදුසීන කිලෝග්‍රෑම් එකක් රුපියල් 212යි. රතු පරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 224යි. දේශීය සුදු නාඩු සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 195යි. කීරි සම්බක් කැකුළු සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 255යි. දේශීය රතු කැකුළු සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 172යි. මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය. මෙම දීමන වළංගුවන්නේ 2026 අගෝස්තු 1/3 දක්වා තොග අවසන් වෙනතුරු පමණයි. සිසයිතයි.
5: දැන් පෑන් ඒෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන් ඒෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114 667 222 අමතන්න.
6: හැමෝම එකම විදිහට හිතුවොත් ලෝකෙ ලස්සන වෙන්නේ නැහැ. වෙනසකට තමයි මුළු ලෝකයක් ආස කරන්නේ.
7: කළුතර හෝලි ක්‍රොස් විද්‍යාලය ඔන්න දරුවන්ගේ වෙනස් අදහස් වලට වේදිකාවක් හදලා.
6: සම්මානී රෝ 2026 වාර්ෂික චිත්‍ර හා අත්කම් ප්‍රදර්ශනය
7: අගෝස්තු මාසේ 5 සහ 6 දෙදින පුරා විද්‍යාල පරිශ්‍රයේදී.
6: අපේම දරුදරියන්ගේ අලුත් අදහස් එයාලගේ පින්සල් ඉරිවලින් ලස්සන නිර්මාණ විදිහට දැසින් දකින්න.
7: හෝලි ක්‍රොස් දරුවෝ විතරක් නෙවෙයි කළුතර දිස්ත්‍රික්කයේ පාසල් රැසක සිසුන් සහ ගුරුවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මේ සුවිශේෂී අධ්‍යාපනික සහ සංස්කෘතික අත්දැකීම ඔබත් ඇවිත් විඳගන්න.
6: මාධ්‍ය සහයෝගය සියත ටීවී සියත FM.
8: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇතිවෙන්න පොකට් මනී දෙන්න.
7: දැන්ම දරුවගේ 9යි 9යි වසරයි 0714 151 151 WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
8: ප්‍රශ්න 4යි රුපියල් 5000.
9: සියත පොකට් මනී.
10: Turn 98.2 and 98.4.
11: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ත්ව කොට්ටාසයක් නෙවෙයි.
7: පළවෙනි වචන 10-15 ඕනම මනුස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
11: මේක කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එකක්.
7: අනිත් එක ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙමෙයි මාකටර් කෙනෙක්.
11: කතාවට දක්ෂ නම් මාකටින් දන්නවා නම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න කියාපු තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
7: හිතෙන ඕනෙම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි 2ක් කතා කරලා 0.71 555 6044 අපිට WhatsApp කරන්න.
11: මේ chance එක miss කරගන්න එපා. මොකද අපි interview කරන්නේ එකපාරයි.
10: සියත සතියක්.

0: ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: රෝද දෙකක් උඩ යන වාහනයක් නිසා අනතුර බහුල වීමේ අවදානම වැඩි. ඒ වගේම මහජනතාවගෙනුත් ව්‍යාපාරික ප්‍රජාවගෙනුත් ඉල්ලනවා අපි මෙම හෙල්මට් අලෙවි කිරීමේදී සහ මිලදී ගැනීමේදී ප්‍රමිතියෙන් යුතු හෙල්මට්ම මිලදී ගැනීමට අවශ්‍ය කටයුතු කරන්න කියන එක කාරණිකව ඉල්ලීමක් කරනවා.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: අම්මේ, මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ. නෑ, මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
3: හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
4: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරම. 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714-151-151ට WhatsApp කරන්න. සතියේ දවස් 5:00 උදේ 5:00 කාලට සියත FM අහන්න.
5: සියත පොකට් මනි අනුග්‍රහය.
6: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක්කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13:19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
4: යුග දිවියට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රස විස්තර 076-8233-444. සීත හදවත් දිනු හිතවත් කම.
7: Hi, මම ෂේනියා. ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ડોකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත් නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් පැවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
8: ජීවිතේ විනාශ කරන හීනෙට දැන්ම කතා කරන්න. Global University Partners. 0718-492-492. 0718-427-777.
9: සැබෑම රාජිනියන් කිරුළු ගන්වන ජාත්‍යන්තර තලයේ අභිෂේක මංගල්‍ය.
10: සියත Big Twin Lady Miss World Sri Lanka 2026.
11: අයුබෝවන්, මම අනුදු ගුණසේකර, සියත Big Twin Lady Miss World Sri Lanka 2024. මං හිතන්නේ මේ ඔබේ අවස්ථාව. රුවින් පිරුණු ඔබ ජීවිතේ ලස්සනම තැනකින් පටන් ගන්න. එන්න.
12: දැනුමෙන් පෞෂෙන් සහ රූප සුන්දරත්වයෙන් පිරිපුන් රාජිනිය ඔබද සිහින කිරුල හිස දනන්නට දැන්ම සියත Miss World Sri Lanka Instagram හෝ Facebook පිටුවට ඔබේ අයදුම්පත යොමු කරන්න.
10: සියත Big Twin Lady Miss World Sri Lanka 2026.
12: Title sponsor.
13: ඔබේ සමට දිදුලන දීප්තිය Twin ගාලා ගන්න. Big Twin Lady Racer එකට අදම මාරු. Big Twin Lady.
14: සියත ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
15: මං හිතුවේ මේ ඔයාලගේ ගෙදර වැඩ කරන වැඩකාර කියලා. ඔයාලට මේ වගේ අලුත් ඉන්නවද?
13: මොකද මේ වගේ කියන්නේ?
14: සමතන ඇති, සමට හමුව ඇති, දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
16: සහස් ලංකාවට වෙලා කොහොමදන්නේ මාව හොයාගත්තේ?
14: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත TV තුලින්.

0: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
1: Big big dinumai bonanza bonanza
2: satipata scooter dinapata smartphone big racer ho big lighter wala athi escort dankya 2343 ta denma sms kara dawatne langa thaba ganna
3: dorakulu werena mataka seppo
4: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාප් සින්දු කියනවා. එයාගේ උරහිස්සට ඔළුව තියා මං අහන්නේ නැහැ.
3: ජීවිතේ අයවැය පියවන ගීපද සාක්කි.
5: මම පුංචි බයිසිකලේ එනකොට ඇය හොඳ කාර් එකක් ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
3: සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සියත අහන්න.
6: සමහරු එන්නේ සද්ද අහලා,
7: තව සමහරු එන්නේ සුවඳට,
6: තවත් සමහරු එන්නේ අලුත් දේවල් හොයාගෙන.
7: ඒ ඔක්කොම එක්ක ෆන් එකක් ගන්න ඕනේ නම් Down South in the morning. Down South in the morning. Go International Expo 2026.
6: Motor Show,
7: Lifestyle Expo,
6: Construction Expo,
7: Industrial Expo එක ඇතිවෙන්න සතුටු වෙන්න.
6: අගෝස්තු 14, 15 සහ 16 උදේ 10 සිට රෑ 10 දක්වා ගල් සමනල ක්‍රීඩාංගණයේදී.
7: බිස්නස් කරනවද, ඉන්වෙස්ට් කරනවද, නැත්නම් ෆැමිලි එකත් එක්ක එන්ජොයි කරනවද? Go International Expo 2026.
8: මාධ්‍ය අනුග්‍රහය සියත TV, සියත FM සමගින් Kiss FM.

0: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගණතෙන් කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 011 7388 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමි වුණ දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් Life පියකුමින් මවකමින්
1: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
2: ස්විස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරිබිලට විකුණන ජෙනුවින් අය.
3: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
4: ඒ මිස් බේකර් කියන වැඳිරියට තව වඳුරෙක්ව කසාද බන්දල පවා දුන්නා. ඒ තරම් ඉහළ ජනප්‍රියත්වයක් මිස් බේකර් ළඟා කරගත්ත අභ්‍යවකාශයට
5: ගිහින්
4: බලන්න නේද? දැන් ඔයාලට එහෙම ජනප්‍රිය වෙන්න අභ්‍යවකාශයට එහෙම යන්න ඕනේ
5: නැහැ. දැන් මේ මොඩ කතාවක් කිව්වම ඇති.
4: ගොඩේ
0: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
6: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාලබේ පුංචිකාර නිවස
7: Turn 98.2 and 98.4
8: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ත්ව කොට්ටාසයක් නෙවේ.
6: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
8: මේක කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එකක්.
6: අනිත් එක ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙමේ මාකටර් කෙනෙක්.
8: කතාවට දක්ෂ නම් මාකටිං දන්නවා නම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න කියාපු තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
6: හිතෙන ඕනෙම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි 2ක් කතා කරලා 0.71 555 6044ට අපිට WhatsApp කරන්න.
8: මේ චාන්ස් එක මිස් කරගන්න එපා. මොකද අපි ඉන්ටර්විව් කරන්නේ එකපාරයි.
9: සත්‍යන්තයේ අඩුම මිල පෙරළිය බෝංචි කිලෝග්‍රෑම් එකක වෙළඳපොළ මිල රුපියල් 560යි අපේ මිල රුපියල් 430යි අපනයිනික ටීජී අඹ කිලෝග්‍රෑම් එකක වෙළඳපොළ මිල රුපියල් 600යි අපේ මිල රුපියල් 500යි මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය මෙම දීමනා වළංගුවන්නේ 2026 අගෝස්තු 1 සිට 3 දක්වා තොග අවසන් වෙනතුරු පමණයි කොන්දේසි සහිතයි
10: සියත ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න
11: මාව දැකලා හැංගුණානේ
12: කළු
10: සුදු සහ පැතලි චරිත එකම වේදියක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරින නගරයක්
13: මට එහෙම ඕන නෑ යකි මට එහෙම ඕන මම මේ මිනිහව කසාද බඳගන්නේ නෑනි
10: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සේනගෙන දූවිලි සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
6: සියත ටීවී තුලින්

0: ප්‍රවෘතිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: රෝද දෙකක් උඩ යන වාහනයක් නිසා අනතුර බහුල වීමේ අවදානම වැඩි. ඒ වගේම මහජනතාවගෙනුත් ව්‍යාපාරික ප්‍රජාවගෙනුත් ඉල්ලනවා අපි මෙම හෙල්මට් අලෙවි කිරීමේදී සහ මිලදී ගැනීමේදී ප්‍රමිතියෙන් යුතු හෙල්මට්ම මිලදී ගැනීමට අවශ්‍ය කටයුතු කරන්න කියන එක කාරණිකව ඉල්ලීමක් කරනවා.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට දහවල් 12ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති. තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
2: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
3: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
4: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718 492 492 0721 132 77.

0: Anunna da sudu kotigena e Disney.
1: Danin Anna. Sathi dawasala hawasa dekata.
2: Theater hot and spicy with sudu kotchi.
1: Godak kadare.
3: Ame මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
4: නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
5: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
6: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරමනවා. පහ වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
7: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
8: සියත පොකට් මනි අනුග්‍රහය.
9: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13:19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්ලුක්. සැබෑම රාජිනියන් කිරුළු ගන්වන ජාත්‍යන්තර තලයේ අභිෂේක මංගල්‍ය.
10: සියත බිග් ට්වින් ලේඩි මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2026.
11: අයිබෝවන් මම අනුදු ගුණසේකර සියත බිග් ට්වින් ලේඩි මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2024. මං හිතන්නේ මේ ඔබේ අවස්ථාව. ට්වින් පිරුණු ඔබ ජීවිතේ ලස්සනම තැනකින් පටන් ගන්න. එන්න.
12: දැනුමෙන් පෞෂෙන් සහ රූප සුන්දරත්වෙන් පිරිපුන් රාජිනිය ඔබද සිහින කිරුල හිස දනන්නට දැන්ම සියත මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා ඉන්ස්ටාග්‍රෑම් හෝ ෆේස්බුක් පිටුවට ඔබේ අයදුම් පත යොමු කරන්න.
10: සියත බිග් ට්වින් ලේඩි මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2026.
12: ටයිටල් ස්පොන්සර්
13: ඔබේ සමට දිදුලන දීප්තිය ට්වින් ගාලා ගන්න. බිග් ට්වින් ලේඩි රේසර් එකට අදම මාරු බිග් ට්වින් ලේඩි ඔබත් සැනින් දිදුලා.
14: සියත ටෙලි දෙපැහැ අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
15: හතර දෙනා ගැන පොඩි කුස්සක් තියෙනවා. මං නම් හිතන්නේ නැත.
14: දකින හීන පෙනෙන මානෙට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්.
16: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
17: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙලු ටිකක්.
14: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
1: බලන් ඉන්න බලන් ඉන්න සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30ට සියත ටීවී තුලින්.
12: වීකෙන්ඩ් සියත
18: දිවයින පුරා

0: සමහරු එන්නේ සද්ද අහලා.
1: තව සමහරු එන්නේ සුවඳක.
0: තවත් සමහරු එන්නේ අලුත් දේවල් හොයාගෙන.
1: ඒ ඔක්කොම එක්ක ෆන් එකක් ගන්න ඕනේ නම් Down South in the morning. Down South in the morning. Go International Expo 2026.
0: Motor Show,
1: Lifestyle Expo,
0: Construction Expo,
1: Industrial Expo එක ඇති වෙන්න සතුටු වෙන්න.
0: අගෝස්තු 14, 15 සහ 16 උදේ 10 සිට රෑ 10 දක්වා ගල්ල සමනල ක්‍රීඩාංගණයේදී.
1: බිස්නස් කරනවද? ඉන්වෙස්ට් කරනවද? නැත්නම් ෆැමිලිය එක්කත් එක්ක එන්ජොයි කරනවද? Go International Expo 2026.
2: මාධ්‍ය අනුග්‍රහය සියත TV, සියත FM සමගින් Kiss FM.

0: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමි වන දැවැන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් දියකමින් මවකමින්.
1: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
2: ස්විස්ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි විලට විකුණන ජෙනුවින් අය.
3: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
4: ඒ මිස් මේක කියන වැඳිරියට තව වඳුරෙක්ව කසාද බන්දලා පවා දුන්නා. ඒ තරම් ඉහළ ජනප්‍රියත්වයක් මිස් මේක ළඟා කරගත්ත අභ්‍යවකාශයට
5: ගිහිල්ලා
4: බලන්න නේද? දැන් ඔයාලට එහෙම ජනප්‍රිය වෙන්න අභ්‍යවකාශයට එහෙම යන්න ඕනේ
5: නැහැ. දැන් මොඩ කතාවක් කිව්වම
6: ගොඩේ ලාටන්
7: ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
8: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමත සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්
9: තෝරා
8: දෙන්නේ
4: විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ත්ව කොට්ටාසයක් නෙවේ
8: පළවෙනි වචන 10-15 ඕනම මනුස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
4: මේක කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එකක්.
8: අනිත් එක ගුවන් විදුලි නිවේදකෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙමෙයි මාකටර් කෙනෙක්.
4: කතාවට දක්ෂ නම් මාකටින් දන්නවා නම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න කියාපු තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
8: හිතෙන ඕනෙම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි 2ක් කතා කරලා 0.71 555 6047ට අපිට WhatsApp කරන්න.
4: මේ chance එක miss කරගන්න එපා. මොකද අපි interview කරන්නේ එකපාරයි.

ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 492, 0718 392 477. Global University Partners, නොම්බර 221, ධර්මපාල මාවත, කොළඹ 7.

0: Anunna nasudu kotigena e Disney.
1: Danin Anna. Sathi dawasala hawasa dekata.
2: Theater hot and spicy with Sudu Kochi.
1: Godak kadare.
3: Sri Lankiya reality vedikave alutma peraliya. Theater voice of family. ටැලන්ට් එකට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිං කරන දැවැන්තම වේදිකාව. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත වොයිස් ඔෆ් ෆැමිලි ජූලි 10 වෙනිදා සිට සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත ටීවී තුලින් උණුසුම අත්විඳින්න, වෙනස අත්දකින්න, ඔබත් ලෑස්ති වෙන්න.

0: සේප්පු.
1: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාපින් සින්දු කියනවා. එයාගේ උරහිස්සට ඔළුව තියා මං අහන්නේ නෑ.
0: ජීවිතේ අයවැය පියවන ගීපද සාක්කි.
2: මම පුංචි බයිසිකලේ එනකොට ඇය හොඳ කාර් එකක ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
0: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සියත අහන්න අහන්න.
3: කැපුවා නේද ඩබල් ඉර? ඩබල් පොකට් ඇඳන්. ඒ මදියට ඩබල් දාලා කන් එප දෙකකුත් ගහලා.
4: ඈරාලහමි.
3: ඇහුන් නැද්ද මං කියපුවා?
4: නෑ නෑ අහන් හිටියේ.
3: මොනවද අහන් හිටියේ?
4: එකම ආටිස්ගේ ඩබල් ඩබල් සින්දු.
3: හෑ?
4: ඔහුරාලහමි වන් ඇන් ඔන්ලි සින්දු සියත.
5: සතිය දවස් පහේම උදේ 10 ඉඳලා දවල් 12 වෙනකන්
6: අනුග්‍රහය.
7: දැනෙන්න අඳින්න රිසිසේ
8: සලුතිලි සිල්ලාරේ
9: චක්කාරේ
10: දිලක වර්ධන ටෙක්ස්ටර්.

0: සියත පත්තරේ විත් හසා උදේ හතයි පනහට අනුග්‍රහය CDB එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 011 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දැවැන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් දියකමින් මවකමින්
1: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
2: ස්විස් ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි විලට විකුණන ජෙනුවින් අය. ස්විස් ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
3: Turn 98.2 and 98.4.
4: වන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ත්ව කොට්ටාසයක් නෙවෙයි.
5: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
4: මේක කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එකක්.
5: අනිත් එක ගුවන් විදුලි නිවේදකෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙමෙයි මාකටර් කෙනෙක්.
4: හතාවට දක්ෂ නම් මාකටින් දන්නවනම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න කියාපු තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
5: හිතෙන ඕනෙම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි 2ක් කතා කරලා 0.71 555 6044 අපිට WhatsApp කරන්න.
4: මේ chance එක miss කරගන්න එපා. මොකද අපි interview කරන්නේ එකපාරයි.
6: Theater Tele Depair. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
7: ඔය ඉන්නේ 10 වෙනි ඔලමුලනේ. එයාගේ තාත්තා නමවිල්.
8: එක වගේ හතක් ඉන්න විකාර රූපී ලෝකේ හතෙන් එකක් වුණු පුදුම රජෙක්.
9: රාජ්‍යරේ ගොබ්බයා.
10: ඒයි, කාටද ගොබ්බයා තෝ ගොබ්බයා කිව්වේ?
11: නිලබල කරේති ඔලමුල පුරේ.
12: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රියේ 7ට.
13: සියත TV තුලින්.

சதகம் சேர்த்த භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවන විහාරයේ වැඩවසන කල්හි එක් රාත්‍රියක මනස්කාන්ත පැහෙන් යුතුව මුළු නුවරම බබලවාගෙන වැඩම කළ දෙවි කෙනෙකුන් බුදුන් වහන්සේගෙන් මංගල කරුණු විමසා සිටියේය. ඒ අවස්ථාවේදී බුදුන් වහන්සේ ලෝසතුන් අරභයා වදාළ මංගල කරුණු මහා මංගල සූත්‍රයේ ඇතුළත් වේ. මෙය නිතර ශ්‍රවණය

වරක විශාලා මහනුවර ඇති වූ තුන්බිය තුරු කිරීම උදෙසා බුදුන් වහන්සේ රතන සූත්‍ර දේශනාව වදාළසේක. කෝටි ලක්ෂයක් සක්වල අමනුෂ්‍යයෙන් පවා අවනත වන මෙම උතුම් වූ රතන සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් වසංගත රෝග පීඩා ආදිය දුරු වී යන්නේය. ඔබටත් ඔබගේ නිවසියන්ටත් සිදුවිය හැකි

සදහම් සියත. බුදුන් වහන්සේ සැවැත් නුවර වාසය කරන කල්හි ශ්‍රාවකයන් 500 නමක් අරමුණු කරගෙන දේශනා කරන ලද මෙම අරණීය මෙත්ත සූත්‍රය ශ්‍රවණය කිරීමෙන් ඔබේත් ඔබ නිවසේත් සියලුම අමනුෂ්‍ය දෝෂ නිසකයෙන්ම

එදවස ගෞතම බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන කල්හි මහා සංඝරත්නය අමතා තුනුරුවන්ගේ ගුණ බල දක්වා වදාරන ලද දජග්ග සූත්‍ර අනුභවයෙන් උපේ සිතේ ඇතිවන සියලුම සැක බිය සංකා දුරු වේවා. ඔබට කිසි විටකත් බියක් තැති ගැනීමක් ලොමු ඩැහැ ගැන්වීමක් සිදු

සදහම් සියත. බෝධි සම්භාරය පුරන්නා වූ මහා බෝසතාණන් වහන්සේ එකල මොනරකුලෙහි උපන්සේක. මෙසේ මොනරකුලෙහි උපන්නා වූ බෝසතාණන් වහන්සේ ආරක්ෂාව රැකවරණය සලසාගත්තේ උදේ සවස මෙම මෝර පිරිත සජ්ජායනය කිරීමෙනි. මේ උතුම් බල සම්පන්න වූ මෝර පිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබත සියලු අයහපත් බලවේගවලින් ආරක්ෂා කරනු ලබන්නේය.

අසුරේන්ද්‍රයා විසින් සූර්ය දිව්‍ය පුත්‍රයව සිය ග්‍රහණයටගත් පසු සූර්ය දිව්‍ය පුත්‍රයාණන් විසින් බුදුන් වහන්සේට මෙසේ සැලකළ සේක. භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සියලු ක්ලේශයන්ගෙන් මිදුනාහ. ඒත් මම රාහු අසුරේන්ද්‍රයාගේ ග්‍රහණයට හසු වී සිටිමි. මම ඔබ වහන්සේ සරණ යමි. මාව නිදහස් කරන සේක්වා. ඉන් පසු සම්බුදු මහිමෙන් සූර්ය දිව්‍ය පුතු නිදහස ලැබීය. ඒ සත්ඵලයෙන්

සදහම් සියත රාහු අසුරේන්ද්‍රයන් විසින් චන්දිම දිව්‍ය පුත්‍රයාව ග්‍රහණය කරන ලදී. එවිට චන්දිම දිව්‍ය පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේ සිහිපත් කරමින් උන්වහන්සේගේ පිහිට පැතූ කල උන්වහන්සේගේ මහිමෙන් චන්දිම දිව්‍ය පුත්‍රයා නිදහස ලැබීය. බුද්ධානුභාවයේ විදහා දැක්වෙන ඡන්ද පිරිතේ අනුභවයෙන්

අසුරු සැනක් වද මෙත් වඩන්නා සුවසේ නිදන්නේය. සුවසේ අවතිවන්නේය. හෙතෙම දෙවියන්ටද මනුෂ්‍යයන්ටද අමනුෂ්‍යයන්ටද ප්‍රියමනාප වන්නේය. දෙව්බමුන්ගේ හරසර ලබන්නේය. මෙත්වැටීමේ අනුසස් ගෙනහැරපාමෙන් බුදුන් වහන්සේ සියලු සත්වයන්ගේ අනුදැනුම පිණිස වදාළ මෙත්තානිසංස සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් මහත්ඵල මහානිසංස ලැබෙන්නේය.

වහන්සේගේ ජීවිතයට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. සවනක් ගණ රශ්මි මාලාවන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. උන්වහන්සේ වෙත පමුණුවන ලද සිව්පසයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ අනුභවයෙන් කිසිදු අනතුරක් සිදු නොවේවා, ශාන්තිය උදාවේවා යන ප්‍රාර්ථනාව ඇතිව දැන් අන්තරාය නිවාරණ පිරිත ශ්‍රවණය කරන්න.

සෑම යහපත් කටයුත්තකටම පෙර ජයපිරිත සජ්ජායනය කිරීමෙන් ශ්‍රවණය කිරීමෙන් යහපත උදා කෙරේ. බුද්ධ ධම්ම සංඝ තුනුරුවනේ බලයෙන් භූමාතු දෙවියන්ගේ පටන් අකනිටාව දක්වා සියලු දෙවි රැකවරණයෙන් ඔබගේ සියලු කටයුතු සඵල වන්නේය. ආයුෂ වැඩි, ධනය බලය, යසස වර්ධනය වී ජීවිතය සැපවත් වන්නේය. ඔබට ජය සිද්ධියම.

සම්පන්න ඉතා අනර්ක ගාථා රත්නය. අති ශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කරතිබේ. රුවන්වැලි මහාචෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම ගාථා රත්නය මාතලේ අලු විහාරයේ පුස්කොළ පොත්වල ලියා නිදන්ගත කොට ඇත. බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂර යෝගයකින් මෙය නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ සවස සහ සෑම යහපත් කටයුත්තකට පෙර කියවීමෙන්, ශ්‍රවණය කිරීමෙන්, දර්ශනය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සුවපත් වේ. සියලු දුක් බය රෝගයන් වෙනසී සියලු සම්පත උදාවේ.

රජතුමාණන් විසින් රන්පතිකල හා ඔටුන්හි තබා පරිහරණය කිරීමෙන්ද නිතර භාවිතා කිරීමෙන්ද ආරක්ෂාව සලසා ගන්නා ලද මෙම ආනුභාව සම්පන්න ගාථාරත්නය යන එන මගතොට අනතුරු වලින් ආරක්ෂා වීම පිණිස නිතර ශ්‍රවණය කරන්න සිහිපත් කරන්න.

සදහම් සියත. සියලු අකුසල් වලින් දුරුවී නිතර කුසලෙහි යෙදීමත්, ඉන් තමාගේ සිත පිරිසිදු කර ගැනීමත් සියලු බුදුවරුන්ගේ අනුශාසනාවයි.

සකලවිද විශ්ව ඥානයන්ට අධිපති ගණදිවියන් ඔබ කෙරෙහි පහදවා ගැනීමෙන් ඔබගේ ඥාන ශක්තිය වර්ධනය වේ. අධ්‍යාපන කටයුතු සහජ කුසලතා දුරදක්නා නුවණ දියුණු වේ. විශ්ව ඥානය ඔබ කෙරෙහි ආකර්ෂණය කරගන්න. දැන් ගණදිවි වන්දනාවට සැරසෙන්න.

ධනධාන්‍ය සම්පත්තිය, භවභෝග සම්පත්තිය, සැප සම්පත්තිය සහ රූපශ්‍රියාව වර්ධනය කරවා සර්ව සෞභාග්‍ය උදාකරවන ලක්ෂ

0: Money. Good morning, Mashi. පහයි විනාඩි 27යි දැන් වෙලාව.
1: Good morning, Nishan. අලුත් සතියක් පටන් ගන්න නේද?
0: අලුත් සතියක්, අලුත් මාසයක්, හැමදේම අලුත්. දන්නවද? ජීවිතේ අපිට වෙලාවල් ලැබෙනවා එක එක දේවල් කරන්න. ඒ වෙලාවට ඒ දේ කලේ නැත්තම් පස්සේදි මොකද වෙන්නේ? පසුතැවෙන්න වෙනවා. මොකද වෙලාව අපි එනකම් බලාගෙන ඉන්නේ නැහැ. අපි වෙලා වෙනකම් බලාගෙන ඉන්න ඕනේ. හරිම වෙලාවෙදි හරිම දේ කරන්න ඕනේ. ඉගෙන ගන්න කාලෙ ඉගෙන ගන්න ඕනේ. හම්බ කරන්න ඕන කාලේ හම්බ කරන්න ඕනේ. සතුටින් ඉන්න ඕනේ කාලෙ සතුටින් ඉන්න ඕනේ. සතුටින් ඉන්න නම් ඉතින් කාලයක් ඕනේ නැහැ. හැමදාම සතුටින් ඉන්න ඕනේ නේද?
1: ඔව් මේ මොහොතත් ඇති අපිට සතුටින් ඉන්න. ඉතින් කාලයත් එක කරන ලොකු ගනුදෙනුවක් තමයි මේ. ඉතින් අලුත් සතියේ අලුත් මාසේ එන්න පොකට් මනී දිනන්න මේ පැත්තට මේ නම්බර් එකක් මතක් කරන්න. 0714-151-151 අපේ WhatsApp නම්බර් එක.
0: මේ තමයි හරිම වෙලාව පොකට් මනී දිනන්න. අදත් පොඩ්ඩෝ හතර දෙනෙක් අම්මා කෙනෙක් අපි ලෑස්ති කරගෙන ඉන්නවා. බලමු කොහොමද ඒ දිනන්නේ කියලා අද දවසේ. උදේ හත වෙනකන් අහගෙන ඉන්න දිගටම සියත. මම නිශාන්.
1: මම ආශී.